0: උදෑසනක් වෙලා උදෑසන 6යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ.

සුබම සුබූදැසනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම එන ඉතින් අදත් හරියටම් වෙලාවට ඇවිල්ල තියෙන්නේ ඔගුල්ලු ආදරය කරන ඔගුලු බලාගෙනන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අරගෙන. එන ඉතින් වෙනද විදිහටම ඔයාට අහන්න ඉගෙනගන්න ලස්සන දේවල් ගොඩා කරගෙන තමයි ඇවිල්ල තියෙන්නේ. හරියට මුදේ හත වෙනකං එක දිගට මාවහගෙනන්න ඕන. මේ විදියට පටන්ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසනක්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: ඔබ යහපත් නම් විවේචන අපහසවලට කලබල නොවෙන්න, ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්එල්බී සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: පැඩි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
3: එම මෙහෙම
4: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
5: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
2: ඈ හැබෑවට
6: සතිය දවස් පහේම දවල් දෙකට
7: සින්දු කපේ with Nimesha.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3 දිවයින පුරා

0: Supreme Radio.
1: සුප්‍රීම් රඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. චූටි ළමයි කොහොමත් දක්ෂයි කියලා කියනවනේ. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0818 89 3 89 3 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. මේ දූ ඉගෙන ගන්නේ රාහුල ප්‍රාථමික විද්‍යාලයේ. මෙයාගේ නම තමයි හසරි.
2: අයිබෝවන්, මම හසරි. මං ඉදිරිපත් කරන්නේ කිරල ගැන. එයා බිත්තර දානවා. එයා ඉන්නේ වැව්වලයි පිට්ටනියේ. එයාට අනුතරක් වුණොත් එයා කෑ ගහනවා.
1: හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කියපු නම්බර එකට වට්ස්ඇප් කරන්න. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තු හරිම දක්ෂයිනේ අලුත් අලුත් නිර්මාණ කරන්න. ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩ්ඩන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ චිත්‍රයක්, ලස්සන නිර්මාණයක් අපිට එවන්න. මෙන්න මේ ලිපිණයට. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. මං ආපෝසරයක් මතක් කරනවා. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ ඒ නිර්මාණය මුළු රටටම එළිදක්වන්න.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ ඒකලුන් 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසෙ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
2: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඕගොල්ලොන්ට ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම ලස්සනට ඉගෙන ගන්න ආස හිතන විදියට සරලව කියලා දෙනවා කියලා. අදත් අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන්න යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නේ ඕගොල්ලෝ ආසාවෙන් අහගෙන ඉන්න සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
3: C for cat and C for cup. K k k.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. තාත්තා
4: ඔතෝසන් father.
0: අම්මා
4: ඔකාසන් mother.
0: වැඩිමහල් සහෝදරයා
4: ඔනීචාන් elder brother.
0: වැඩිමහල් සහෝදරිය
4: ඔනේචාන් elder sister.
0: බාල සහෝදරයා
4: ඔතෝතෝ younger brother.

0: 89.1 Supreme Radio. සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් හරිට දාගන්නකෝ.
0: කලබලින් කම්මැලිකමෙන් පටන්ගන්න උදෑසන හිනාවෙලා ආසාවෙන් පටනගන්නතු පටන්ගන්න සතිය දවස් පහේම උදේ හතට
3: අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී තනටතහනය දුරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
5: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: 89.1 89.3 Supreme Radio.

0: Radio. සුප්‍රීම් රඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන චූටි පොඩිත්තු හරිම දක්ෂයි. චූටි ළමයි කොහොමත් දක්ෂයි කියලා කියනවනේ. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොම දෙවන්නේ? 0118 89 3 89 3 කියන අපේ වට්සප් නම්බර එකට අම්මට හරි තාත්තට හරි කියලා ඔයාගේ ලස්සන සින්දුවක්, කතන්දරයක්, කතාවක් අපිට සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඔයාගේ දක්ෂතාවය මුළු ලෝකෙටම එළිදක්වන්න. මේ ඒ විදිහට අපිට දක්ෂතාවයක් එවපු තවත් පොඩිත්තෙක්. මේ දූ ඉගෙන ගන්නේ රාහුල ප්‍රාථමික විද්‍යාලයේ. මෙයාගේ නම තමයි හසරි.
1: අයිබෝවන්, මම හසරි. මං ඉදිරිපත් කරන්නේ කිරල ගැන. එයා බිත්තර දානවා. එයා ඉන්නේ වැව්වලයි පිට්ටනියේ. එයාට අනුතරක් වුණොත් එයා කෑ ගහනවා.
0: හරිම ලස්සනයි. අහන් ඉන්න ආස හිතෙනවා. ඔයාටත් පුළුවන් ඔයාගේ දක්ෂතාවයක් මං අර කලින් කියපු නම්බර එකට වට්ස්ඇප් කරන්න. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තු හරිම දක්ෂයිනේ අලුත් අලුත් නිර්මාණ කරන්න. ලස්සන ලස්සන චිත්‍ර අඳින්න පුළුවන් පොඩ්ඩොත් අපිව අහගෙන ඉන්නවා. අන්න ඒ පොඩ්ඩන්ටත් අපි අවස්ථාවක් දෙන්නයි හදන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ චිත්‍රයක්, ලස්සන නිර්මාණයක් අපිට එවන්න. මෙන්න මේ ලිපිණයට සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. මං ආපෝසරයක් මතක් කරනවා. සුප්‍රීම් රේඩියෝ 9D ටවර් බිල්ඩින් කොළඹ 4. අපි ලෑස්ති ඔයාගේ ඒ නිර්මාණය මුළු රටටම එළිදක්වන්න.

0: අයිබෝන් සුබදසනක වෙලා උදේ 7යි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැපකරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළෙන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සාගම්පොල
2: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාඩේ 10යි දැන් බලවව සුබදාසනක් හැමෝටම සුබදාසනක් ශාමරයිබෝන්
1: අයිබෝන් පොයිබෝන් සුබදාසනක් සුබ දවසක්
0: අද ජුනි මාසේ 23 වෙනිදා අඟහරු වාදා ජුනි මාසේ දවස් 23කුත් ගිහිල්ලා ඉවරයිනේ
1: ඒකනේ
0: ඉතින් මේ දවස් 23 සමහර විට ඔයාට වෙන්න ඕන නරකම දේවල් ටිකක් වෙලා ඇතේ ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ වෙන්න ඕන සුවිශේෂම දේවල් ටිකක් වෙලා ඇතේ කොහොම නම් ජුනි මාසේ වාට වාසනාවන්ත වුණත් අසුබ වුණත් ඔයාගේ ඉතුරු දවස් ටික ඔයා සුබ කරගන්න එතකොට ඒ වාසනාවේ විදිරුම තියාගෙන යන්න අනිවාර්යෙන්ම උත්සාහ කරන්න ඒක තමයි ඉතින් මට ඉල්ලන්න තියෙන එකම දේ මොකද එහෙම නැති වුණොත් ඡාමර අපි අර හැම වෙලාවකම දුකෙන් ඉන්න ගියොත් එහෙම අපිට අපේ ජීවිතේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ටිකත් කරගන්න බැරි වෙනවා නේද
1: අනිවාර්යෙන් අනිවාර්යෙන් එනිසා ඉතින් ජීවිතේ ලැබෙන විදිහට කරගෙන යන්න නැතුව නේද අපි ඉතින් අලුත් කරගන්න උත්සාහ කරමු අද දවසීට හොඳම දවස ඉතින් ඒට ඔබට වෙරවීරිය ලැබෙන්න කියලා වෙනද වගේම අපි ප්‍රාර්ථනා
0: කරනවා
1: ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයවත් එක්ක ඉන්නවා මේ ගමන යන්න ජීවිතේ සිහිනේට වාසනාවේ ආශිර්වාදේ අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලේ
0: ජාතික ලොතරැයි මණ්ඩලේ විතරක් නෙමෙයි මේ ගමන යන අපිත් එක්ක මෙල්වා එකතු වෙනවා ඉතින් මෙල්වා ජීයි බට ඔයාට විශ්වාසයෙන් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා
1: ඒ විතරක් නෙවෙයි ඉතින් අපි මතක් කරන්න ඕනි මෙල් ඩෝල් ගැනත් මොන කැස්ස හෙම්බිරිස්සාව ඉතින් මේ දවස්වල නැති කෙනෙක් නැති තරම්නේ නේද
0: ඔව්
1: ඉනිසා ඉතින් මෙල් ඩෝල් කාඩ් එකක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඕනි ඉතින් මෙල් ඩෝල් ඉන්නවා අපිත් එක්ක අද දවස් ඉතින් සමහර පැතිවලට ටිකක් වහිනව ඇති සමහර පැතිවලට නම් වැස්සක නික හාන් කවිස්සක් වත් නැහැ කියලා තමයි ආරංචියක් තියෙන්නේ
0: මේ පැත්තට නම් අද පොඩ්ඩක් විතර මේ උදේ පැහැදිලි අහසක් තිබ්බට පොඩ්ඩක් ටික වෙලාවකින් යත්ටි ටිකක් කළුවර අහසක් වගේ ආවා
1: මේ අහස වෙනස් වෙනවනි
0: ඔක්කොම වෙනස් වෙන එකේ අහස විතරක් වෙනස් නොවී
1: ඉතින් එහෙනම් ජීවිතේ දිනන දවසක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා අපි TikTok live එකකුත් ඇවිල්ලා තියෙන්නේ එවතරත් එන්න එහෙනම්
0: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන්න ගමන් අපි ලෑස්සේ the welcome show program එක පටන් ගන්න අපේ මුලින්ම දෙන්නේ දමිත සංකේගේ මට හීනයක් වෙලා සින්දුව ඊට කලන සින්දුවක් ඇහුවා හරිද අපේ ගුම්නාදේ සින්දුව තමයි ඇහුවේ මේක තමයි අපි කතාවෙන් පස්සේ අහන්න මුල්ම සින්දුව
1: එහෙනම් ජය වේවා සුබ දවසක් මං ශාමර
0: මොමනි පුනිකා

0: A su nave hay ECA, a su nave hay Tuna. Supreme Radio.
1: ඔබ යහපත් නම් විවේචන අපහාසවලට කලබල නොවෙන්න. ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
1: තෑගි
2: පැඩි වෙලා. අංක එකයි ලග්න එකයි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක දෙකක් ගැලපුණාම.
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක දෙකයි ලග්න එකයි.
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
0: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් අමතන්න 0.78යි 600යි 18යි 22
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක්

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක.
1: දෙහතයි විනාඩී විසිතුනයි දැන් බලාව අපි අන්න ලෑස්ති වෙන්න අද කාලගුණ ගැන මොකද කියලා බලන්න මොකද ඉතින් ඒ ගැන දැනගන්න පැයිනේ.
2: කාලගුණ ගැන ලොකු වෙනසක් නම් කියලා නැහැ නේපු. සමහර ප්‍රදේශවල වහිනවා කියලා තමයි කියලා තියෙන්නේ.
1: සමහර ප්‍රදේශවලට වහිනවා එච්චරයි.
2: ඒ ප්‍රදේශ තමයි ඉතින් බස්නාහිර සබරගම වයඹය වගේම ගාල්ල මාතර මහනුවර සහ නූරේලිය දිස්ත්‍රික්කවල වැසිවාර කිහිපයක් ඇති වෙන්න පුළුවන් කියලා තියෙනවා. ඒ වගේම ඌව පළාත මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පසර දෙකෙන් පමණ පසුව වැසි ඇති වෙන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ.
1: ඔව්.

0: සමස්තයක් විදියට ලොකු වෙනසක් නම් ඉතින් නැහැ කාලගුණික තොරතුරුවල මොනවා වේද කියන්න බෑ ඇති.
1: මේ දවස් දෙකේ චාමර මේ හැමෝම පරිස්සම් වෙන ඕනේ. ඊට වඩා මේ කරන්ට් වැඩ හැම කරන කට්ටිය, කරන්ට් එක්ක වැඩිපුර වැඩ කරන කට්ටිය වැඩිපුර පරිස්සම් වෙන්න ඕනේ. හරිද? මොකද ඉතින් අපි හැමතිස්සෙම වතුරත් එක්කනේ චාමර. දැන් වැස්සී ගිහිල්ලා සමහර කෙට ඔයාගේ ඇඳුමේ තෙත තියනවා වෙන්නත් පුළුවන්. එහෙම කරලා ඔයා කොච්චර සමහරක් විට මේ මොන හරි සෙරපු දෙයක් දාලා නොතිබ්බත් සමහර කෙනෙක් කරන්ට් එක නිසා හානියක් සිද්ධ වෙන්න පුළුවන් නේද? ඇඟේ වතුර තියෙනවානේ. ඉතින් ඒ නිසා ඔයා පරිස්සම් වෙන්න ඕනේ කරන්ට් වැඩ හැම කරද්දී. හරි, වෙන වෙන එක එක වලන් කරන්න ලෑස් වෙන්න එපා. අනික දැන් ඔය මේ වෙල්ඩින් වැඩ හැම කරද්දි කරන්ට් එක පාවිච්චි කරනවානේ චාමර. ඒ නිසා එතනදී වැඩිපුරම 10,000ක් ඔයා බලන්න ඕනේ කරන්ට් එකට ඔය මේ ප්ලග් කරලා තියෙන තැන් වලට මේ වතුර එහෙම වැටෙනවද? එතකොට ඒ නිසා ඔයාගේ ඇඟ දිගේ වතුර එහෙම බීරලා යනවද ඔය තැන් වලට? කොහේ හරි පළුදු වෙච්ච තැන් තියෙනවද කියලා. මොකද සමහර වෛර තියෙනවානේ චාමර, හැම තැනකීම පළුදුලා ඒගොල්ලෝ දාන්න පුළුවන් දහංගෙට ඔක්කොම ටික දාලානේ අරන් එන්නේ. ඉතින්
0: ඔද ඒක මෙහෙමයි. ඉතින් ඒක වයර් එකේ වැරද්දක් නෙමෙයි කිදී නේද? පාවිච්චි කරන එකේ වැරද්දක් නෙමෙයි කිදී නේද?
1: පාවිච්චි කරන එකේ වැරද්දක්.
0: ඒ වයර් කම්පැනි වල බැල වැඩක් නැහැ ඒකට නේද?
1: ඒකට බැල වැඩක් නැහැ. ඒ නිසා ඔයා ඒක හරියට පිළිවෙලට තියාගන්න. ඒ අතරේ දැන් ඔය වෙල්ඩින් වැඩේ
0: වයර් වයර් වයර්
1: වයර්
0: වයර්
1: අපි සාමාන්‍ය කියන්නේ එහෙම නේ චාමර, වයර් කියලානේ. ඉතින්
0: වයර්
1: කොහොම හරි ඔයාට පුළුවන්කම තියෙනවා
0: වයර් නෙවෙයි ලනු
1: ලනු මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් පාවිච්චි කරන්න දශක දෙකක විශ්වාසයක් සමග කීර්තිමත් සන්නාමයක් හිමි මෙල්වා වෙල්දපොළට නවතම නිෂ්පාදනයක් තමයි මේ හඳුන්වලා දීලා තියෙන්නේ. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් අවම ලෝබර අවම දුම් විමෝචනය බලශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිර්වාද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. SL සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ.
0: විශේෂම කාරණාව තමයි SLS සහතික තහවුරු කරලා තියෙන නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාගේ වෙල්ඩින් කර්මාන්තයට බය නැතුව ආරක්ෂිතව ලාභදායි විදිහට පාවිච්චි කරන්න පුළුවන් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් නම කියලා මිල්ලන් ගිහිල්ලා. හાર્ඩ්වෙයාර් එකෙන් අනිවාර්යෙන්ම ඔයාලට ඔයාගේ ජීවිතේ ඔයාගේ කරන ව්‍යාපාරේ ආරක්ෂිතව කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අද සම්පත ගැනත් කියන්න ඕනේ ජීවිතේ නේද? දැන් අද දවසට අපිට තියෙනෝනේ මහා පොඩි බලාපොරොත්තු ටිකක්. ඒ බලාපොරොත්තු ටිකේ ලොකු මුදලක් යනවා හැබැයි. බලාපොරොත්තු පොඩි, හැබැයි වියදම වැඩි. ඔය වියදමට ඉතින් හරියනම ලොතරැය තමයි ජාතික ලොතරැය මණ්ඩලය අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත දෙනුම් මාරෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රාහකය තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් තියෙනවා. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක්, අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනා ගන්නට පුළුවන්. තවත් තෑගි තියෙනවා. හරිද? ඉතින් අද වියදමට හරියන අද සම්පත ලොතරැය වැඩි වැඩියෙන් ගන්න. මොකද අද ප්‍රශ්න ටික විවර කරගන්න ඔයාලට හොඳම අවස්ථාවක් තමයි ජාතික ලොතරැය මණ්ඩල හඳුන්වා දීලා තියෙන්නේ.
1: දැන් සමහර චාමර බෙහෙත් ගන්න නැතුව ඉන්නවනේ අතේ සල්ලි නැහැ කියලා. කොච්චර අසනීප වුණත් අරම තරමේ මෙල්ඩෝල් දෙකක්වත් සමහර කට්ටිය ගන්නෙ නැහනේ. ඒගොල්ලෝ කියනවා අනේ සල්ලි නැහැ මට කියලා. හැබැයි ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා හොඳම මෙල්ඩෝල්ස් පහසු මුදලකට ලබා ගන්න. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් ගන්න සහ මෙහෙම දෙයක් තියෙනවා, බෙහෙත් බලද්දී බෙහෙත් ගනිද්දී ඔයා ගණන් බලන්න යන්න එපා. මොකද ඒකට හේතුව සමහරක් විට ගොඩාක් ලාභයට දෙන බෙහෙත් සමහරක් විට ගොඩාක් බාල වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩාක් ලාභයට නැතුව ප්‍රමිතියෙන් යුක්ත මේ දේවල් ගන්න. මෙල්ඩෝල් කියලා කියන්නේ ප්‍රමිතියෙන් යුක්ත පැරසිටමෝල් විශේෂයක්. ඉතින් ඒ නිසා මෙල්ඩෝල් පාවිච්චි කළා උන කැස්ස හිඹිනිසා වැඟපත වේදනාව මේ දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒවා ඉක්මනටම අඩු කරගන්න පුළුවන්. ඒ නිසා විශ්වාසෙන් ඔයා මෙල්ඩෝල් පාවිච්චි කරන්න. හැමෝටම කිසිම බයක් නැතුව මෙල්ඩෝල් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
0: ඉතින් එහෙනම් මෙල්ඩෝලු තරගෙන ඉතින් ඔෆිස් එකේ පර්ස් එකේ පොකට් එකේ ළඟම තියාගන්න
1: අනිවාර්යයි.
0: ඊට පස්සේ ඉතින් ඔයාලට මතක් කරන්න තියෙන්නේ කසාගල ග්‍රේන් සුපර් එක ගැන. ලංකාවේ සී ග්‍රේන් ව්‍යාප්ත වන නවතම සුපිරි වෙළඳසල් ජාලයේ අත්දැකීම විඳ ගන්න කසාගල ග්‍රේන් සුපර් එකට යන්න ඕනි. මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගණෙම්බුල, නාරම්මල, ගම්පල කියන තැන්වල ශාඛාවන් තියෙනවා. ප්‍රධානම කාරණා වෙන්නේ මෙයාලගේ ළඟ තියෙන අල වෙන්න පුළුවන්, සීනි වෙන්න පුළුවන්, ඒ වගේම පරිප්පු, මේ වගේ සමහර දේවල් තියෙනවා ආනයන කරන දේවල්. මේ ආනයන කරන දේවල් ඍජුවම තමයි මෙයාලා ආනයනය
1: කරන්නේ.
0: ඒ නිසා අතරමැදියන්ගේ ගිහිල්ලා නේද මාස ගණන් පල් වෙලා නේ සමහර ඒවා පැල වෙලත් නේ තියෙන අල. එහෙම ගියාට පස්සේ බලන්න ලූණු එහෙම එහෙම ප්‍රශ්න නැහැ. කසාගල ග්‍රීන් සුපේගේ අලුත් තැනක් අඩුම මිලක් කියන්නේ. ඒ නිසා තමයි ගිහින් බලන්න මේ වෙනස අත්දකින්න. ඔබේ නගරෙත් ළඟදීම ශාඛාවක් ආරම්භ කිරීම වැඩ කටයුතු පටන්ගෙන තියෙනවා. මාතලේ අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල, නාරම්මල, ගම්පල කියන ශාඛාවන් තියෙනවා. වැඩි විස්තර දැනගන්න කතා කරන්න කසාගල සමූහ ව්‍යාපාරයේ සම්බන්ධයෙන් 011 2864 0012 තමයි නම්බර් එක.
1: අපේ TikTok live එක පැත්තට එන්න. මොකද මේ පැත්තේ යාළුවෝ ඉන්නවා. ඒ කැටිය මතක් කරන්නත් ඕනේ. මේ පැත්තනොත් අපි live එක හැවෙයි තියෙන්නේ. ඒ පැත්තනොත් එකතු වෙන්න. එතකොට සිද්ධ අහන්න TikTok අපේ මේ මෙතන වැර ටික live බලන්න ඔයාලට පුළුවන්කම තියෙනවා.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවත් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
3: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
2: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
4: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
2: මොන වර්ගයෙන්ද?
4: හොඳ වර්ගයකින්.
2: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
5: මෙල්වා මෙති දන්න කියන GI box bar.
6: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012.
7: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
8: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
9: එම මෙහෙම
10: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
8: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
11: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
8: ඈ හැබෑවට
12: සතියේ දවස් පහේම දවල් දෙකට
13: සින්දු කෆේ විත් නිමේෂා.
14: අසු නවයයි එක සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
15: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමෝ.
16: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
15: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
17: 89.1 89.3

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 7:00 විනාඩි 41යි දැන් බලාව අපි අද ලැස් වෙන අද පුවත්පත් සිරස්තල බලන මුලින්ම අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට.
2: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තලේ වාර්තා කරනවා ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි. එක දවසට අලුතින් 1069ක් කොළඹ ගම්පහ මාතර රෝහල්වල ඇඳන් ඉඩ නැහැ. මරණ 28ක්ම දරුවෝ මරණ ගණන ඉහළ යෑමේ අවධානමක් කියලාත් වාර්තා කරලා තියෙනවා. ඩෙංගු මර්ධනයට තවත් විශේෂ දින 3ක් නම් කරලා තියෙනවලු. අවධානම් MOH කලාප 112කුත් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම වැඩිම ව්‍යාප්තිය මහරගම විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ.
1: මහරගම මහරගම ඉන්න කට්ටිය වැඩිපුර අවධානය යොමු කරන්නේ එහෙමයි කියලා. අනිත් අය නිකන් අපේ පැත්තේ එච්චර අවධානයක් නැහැ ඉතින් වැඩි ව්‍යාප්තියක් නැහැ ඉතින් මහරගම කට්ටියනි කියලා නිකන් ඉන්නවා. ඔයාලා ඔයාලගේ පැතිවල තියෙන දේවල් ටික පොඩ්ඩක් පිරිසුදු කරගන්න. අනික සහ දැන් මේ දවස්වල මදුරුවන්ගෙන් බේරෙන්න පුළුවන් විදිහට එක එක දේවල් තියෙනවානේ චාමර. මදුරුවන්ට එන්න බැරි වෙන දේවල් දැන් පැකිලියාෂද නිෂ්පාදන තියෙනවානේ. ඒ දේවල් වැඩිපුර දරුවන්ට එහෙම දීලා තියන්න, දරුවන්ට දීලා තියන්න කියන එකේ තේරුම මේ බෝතල් එහෙම දීලා තියන්න කියන එක නෙමෙයි. මොකද දරුවන්ට තේරෙන්නේ ඒව තියෙනවා සමහර ස්ප්‍රේ කරන්න පුළුවන් දරුවන්ගේ හැමට අහිතකර එහෙම දේවල් නැතුව දරුවන්ගේ සමට හිතකර දේවල් විතරක් පාවිච්චි කරන්න. මොකද එහෙම දේවල් මේ දවස් ටිකේ වෙළඳ පොලෙන් එහෙම නැත්නම් බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්කම තියෙනවා.
2: එනතුරු අද දවසේ ලංකාදීපේ වාර්තා කරන ඊ දවසේ අපිට හර ලැබුණු සංවේදී සිදුවීමක්. සංඝරාජාගේ ප්‍රහාරයෙන් ඇත් ගොව්වාත් ගෝලයාත් මරුට වතුර දෙන්න රක්වාන ගඟට අරන් ගිහින් ඒ අතරතුරේදී තමයි මේ පහර දීම සිද්ධ වෙලා තියෙන්නේ. මුලින්ම ගෝලයා තමයි අරගෙන ගිහින් තියෙන්නේ. ඔහුට ප්‍රහාර පහර දීලා තියෙනවා. පසුව ඇත් ගොව්වා දිවගොස් තියෙන හොටත් පහර දීලා තියෙනවා කියලා තමයි ඊයේ දවසේදී වාර්තා වුණේ. බිරියයි දැරියයි පිටස්තරයෙකුට දී සැමියා පැන ගිහින් අඬනවා වැඩි. මාස 9 දැරිය පුටුවක බැඳ කුඩ මිටකින් පහර දීලා අනියම් සැමියා රිමාන්. ඔහොමත් සිදුවීම් ඉතින් අහන්න ලැබෙනවා අපිට. අමරිකා ඉරාන සාම සාකච්ඡා මැද ඉරාන දූත පිරිස නැගිට ගිහිල්ලලු පුදුම දේවල් තියෙන. අර අපි ස්කෝල කාලේ රැස්වීම වල තරහ වෙන්න නිපුනේ.
1: හරියන්නේ අපිට මේක හරියන්නේ නැහැ නැගිටලා
2: යන මං තරහයිවත් ඒකට නැගිටලා
1: යන්නේ අනේ
2: මන් දන්නේ. බ්‍රිතාන්‍ය අගමැති ගෙදරයයි එක්සත් රාජධානි අග්‍රාමාත්‍ය කේර් සටාමන් තම අග්‍රාමාත්‍ය දුහරෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් නිල්ලා අස්වන බව ඊ අගමැති කාර්යාලයේ ඉදිරිපිට පැවති මාධ්‍ය හමුවකදී කියලා තියෙනවලු. ඒ වගේම ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රීක මහෞසි කරන්න ඉල්ලන පෙත්සම විභාගයට අද ගන්නවලු. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර දෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඔය දින තමයි නිපු ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පුවත් සිරස්තර අද දවසේදී වාර්තා කරලා තින්නේ. අපි එතන යමු දිනමින පුවත්පතේ සිරස්තර කිහිපයක් වෙත අවධානය යොමු කරන්න.
1: දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදියට තියෙන්නේ ඩෙංගු මඩින්න රට පුරා විශේෂ මෙහෙයුම් සෞඛ්‍යංශ සීරුවෙන් ජාතික වැඩසටහන හෙට සිට දිනකට ඩෙංගු රෝගී හෝ 10000 ඉක්මවතේ සමස්ත රෝගී හෝ 47129ක් මරණ 28යි කියලා තමයි ප්‍රධාන පුවත් සිරස්තලයේ වාර්තා කරන්නේ. ඒ වගේම තමයි කෑගල්ලේ මොළගොඩ අනතුරු වැලක් බස් රථයක් වැරදී මන්තිරුවේ ඇවිත් වාහන 7ක ගැටිලා කතක් මරුට 12කට තුවාලයි කියලත් එහා සමානව පුවත් සිරස්තලයක් වාර්තා කරනවා. ඒ වගේම තමයි ලංකාදීප පුවත්පත වාර්තා කරනවා බෝනවන රෝග පාලනයට නව කාර්යසාධන බලකායක් කියලා. මං හිතන්නේ ඒක හොඳ වැඩක්. ඉතින් මේවා ඊට කලින් පොඩ්ඩක් කරන්න තිබ්බනම් තවත් හොඳයි නේද?
2: ඔව් පොඩ්ඩ නෙමෙයි හොරර කරන්න ඕන හොඳටම කරන්න ඕන පොඩ්ඩ මොනවද?
1: ඔව් ඒ කියන්නේ මේක කලින් පටන් ගන්න තිබ්බනම් ඒක හොඳටම හොඳයි කියලා කියන්නේ. එජාපේ සමග එකතු වෙන්නේ තනතුරු උන්මාදෙන් නෙවෙයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙනවා.
2: රට ගැන හිතලා එකතු වෙනවා කියලා තමයි තුමා කියලා තියෙන්නේ.
1: ඒක හොඳයි ඉතින්. උස්සස් පෙළ කල් දමන්නයි මේ සතියේ නඩු දානවා.
2: ප්‍රශ්නයක් කෙනකම් බලන් ඉන්නේ නඩුවක් දාන්න නේද?
1: ගම්මන්පිල මහත්මයා මොකද උස්සස් පෙළ කල් දමන්නයි මේ සතියේ නඩු දානවා.
2: උසස් පෙළ කල් දමන්නේ ඉල්ලා මේ සතියේ නඩු දානවා කියලා තමයි කියලා තියෙන්නේ.
1: ආ ඉල්ලා කියලා පොඩ්ඩක් මේ
2: ඉල්ලා කියන කොටසක් තියෙනවා. ඉල්ලා කියන කොටස වහගෙන ඉන්නේ ගම්මන්.
1: වහගෙන ඉන්නේ. අඳුමත් එක වෙන්නේ ඒක. ඇමරිකා ඉරාන සාකච්ඡාවේදී පළමු දිනේදී එකඟදා රසක් කියලා තියෙනවා. සාකච්ඡාව පැය 18ක් ඇදීයයි කියලත් සඳහන් කරනවා නේද?
2: ඔව් පැය 18ක් ඇදියයි කියලා තමයි කියලා
1: තියෙන්නේ.
2: මන්න හිතන්නේ ඔක ඉවර වෙන සංවාදයක් නෙවෙයි.
1: ඔව් එල් නිනෝ බලපෑම මේ දැනෙන්න අරන් ජූලි මැද සිට වැසි අඩුවීමේ අවදානමක් කියලා සඳහන් වෙනවා.
2: හා එහෙමත් කියලා තියෙනවා. ඉන්පසු අස්වැසුම දීමනාව ගිනුමුණට බැර කරයි කියලාත් කියලා තියෙනවා දිනමින පුවත්පත.
1: තක් බලන්න ඕන බලන්න.
2: ඔව්.
1: මට වැටලානේ අනිත් පැයට වැටලද කියලා බලන්න යන්න ඕන.
2: ඒ වගේම ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමුවේ කියලාත් වාර්තා කරලා තියෙනවා. තුමන්ගේ නිල සංචාරය සම්බන්ධයෙන් තමයි කියලා
1: තියෙන්නේ.
2: ද්විපාර්ෂික තීරණ රැසකට එකඟතා රැසකට යොමු වෙන සූදානම් කියලා තමයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරලා තිබුණේ. ඉන්පසුව තව සිරස්තරයක් වාර්තා කරලා තියෙනවා දිනමින.
1: 2022 දී විදවැටීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකයේ අඛණ්ඩව කාරතු 11ක වර්ධනයක් මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ මහත්මයා සඳහන් කරයි කියලා තමයි සඳහන් වෙන්නේ.
2: කොන්දේසි මත දූර නිසා ඉතින් අපිට හිතුණු හිතුණු දේවල් කරන්නත් බෑ. කොහොම හරි ඉතින් අපිට සතුරක් තියෙනවා ඉතින් රට සංවර්ධනය වෙමින් යනවා කියන එක සම්බන්ධයෙන් අපි දුක් විඳගෙන හරි නේද?
1: ඔව්.
2: අපි බදු ගෙවමින් අපි නීත්‍යානුකූල විනය ගරුක පුරවැසියෝ විදිහට ඉතින් ඔබ කියලා තියෙන විදිහට රාජ්‍යයට බදු ගෙවනෝ. ඒක නිසා ඉතින් රට සංවර්ධනය කරන්න පුරවැසියාගෙන බලා ගන්න ඉතින් රාජ්‍යයට බාරයි. හොඳේ නේද?
1: අපි අපේ වගකීම අකුරට ඔබ කරනවා නම් ඉතින් අපිට වෙන්න තියෙන උතුකම් ටිකයි අපිට අර දීපු පොරොන්දු ටිකයි කරන එක තමයි ඉතින් මං හිතන්නේ කරන්න
2: තියෙනවා. අපිට බොල් ණය නෑ නේද? බොල් ණය නෑ. අපි කාටවත් එහෙම ණය අරගෙන ණය ගෙවන්න නැතුව ඉඳලා නෑ. අපි හොරෙන් මුකුත් ටෙන්ඩර් දාගෙන නෑ නේද? කොන්ත්‍රාත් කරලා ඒ වගේ මුදල් අනිසිනස අරගෙන නෑ. කිසිම දෙයක් නොකර අපි ඉති විනයගරුක පුරවැසියෝ විදියට ඉන්නවා බලාගෙන.
1: ඉන්නවා. අපි බලාගෙන ඉන්නවා ඇතේ.
2: ඔව්. අපි උඩ බලාගෙන ඉන්නවා. ගන්න අය අරන් යනවා ඇතේ.
1: ගන්න අය අරගෙන යනවා. ඉස්සරහට ඉතින් එහෙම නොවෙන්න වැඩ පිළිවෙලක් සැකසෙයි කියලා අපි බලාපොරොත්තු වෙන ගමන් අපි යන ලෑස්ති කෙටි විරාමයකට. එහෙනම් දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගින කියලා ඔබට ආරාධනා කරනවා. බලා මතක් කරන්නම් උදේ 7:48යි.

0: ලක්ෂදක හමාරක් දෙන අරිස්්‍ය වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතිකලෝකරේ මණ්ඩලයේ.
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: පෙරලිකාර සඳුදා.
4: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
3: සුවබර අඟහරුවාදා.
5: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
3: හැඩකාර බදාදා.
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
3: රසපිරි බ්‍රහස්පතින්දා.
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
9: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට.
10: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
11: ඇයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියන්නේ.
12: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
9: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
12: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
13: 89.1 89.3
2: Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට welcome show.
1: සාමාන්‍යයෙන් චාමර ගෑන් ළමයි බලන එක එක වෙද්දි තියෙනවානේ. ගෑන් ළමයි සාමාන්‍යයෙන් පිටිවි ළමයි දිහා හරිම ආදරෙන් බලනවා. එතකොට ටිකක් හරිම කපටි විදියට බලනවා. ටිකක් අර ආකර්ෂණය කරගන්න පුළුවන් විදියට බලනවා. ඊට පස්සේ ආපහු හරි දුකින් බලනවා. වැරද්දක් නිකන් හරි වැරදිලා හරි වුණොත් එහෙම ඒක නිකන් අනේ පොඩ්ඩක් සමාදෙන්න කියලා හරි අමුතු විදියටත් බලනවා. ඒ වගේ බැල්මවල් ගොඩාක් තියෙනවා. හරිද? ඒ බැල්මවල් අතරේ ඔය මොනා හරි දැක් හම්බුනාට පස්සේ අනේ මට ඩින්ගක් දෙන්න වගේ කියන එකකින් බැල්මකුත් තියෙනවා. එහෙම එහෙකුත් තියෙනවා. දැන් නිකන් හරි හිතන්න, දැන් පිරිමි ළමයට ටිකට් එකක් ඇදුනා කියලා. හරි. දානේ ටිකට් එකක් ඇදුනා. ටිකට් එකක් ඇදුනට පස්සෙත් ගෑන් ළමයා බලන විදියක් තියෙනවා.
2: හරි.
1: දැම්මරෝ ඈ අපිට අරක් ගන්න පුළුවන්, මේක ගන්න පුළුවන්, අරක් ගන්න පුළුවන්. ඒක මොකද ගෑන් ළමයා දන්නවා දර නිදාණයෙන් ඇදෙන්නේ පොඩි ගානක් නෙමෙයි ලොකු ගානක් කියලා. මොකද ගෑන් ළමයි රවට්ටන්න බෑ. ගෑන් ළමයි
2: නෑ. ඔයා හිතන්න ටිකට් එකක් කොල්ලි උඩ දෙන්නේ ගෑන් ළමයි නෝනේ අරන් දෙන්න කියලාද?
1: ඔව්. තියත් අයි නැද්ද? එහෙම මෙහෙම මේ වෙන්නේ නැද්ද?
2: අනිවාර්ය අනිවාර්ය.
1: එහෙම මොන මේකනේ සාමර ගෑන් ළමයට මුකුත් අරන් නොදුන්නත් හිතන්නකෝ දැන් ගෑන් ළමයි පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා. එතකොට දෙන්නෙක් ඉන්නකොට ඒ දෙන්නත් එක්ක මොනා හරි එකතුලා ගන්නවා කියලා කියන්නේ ඉතින් ඒ ඔක්කොම ගෑන් ළමයට අරන් දුන්නා වගේ තමයි.
2: අනිවාර්ය.
1: පිරිමි ළමයා ඔතන ගොඩක් කනාවට ඉන්නේ සාමර රැයට විතරයිනේ. මොකද හිතන්නෝ ගෙයක් ගත්තත් ඉතින් පිරිමි ළමයා වැඩ කළා වැඩ කළා වැඩ කළා රැයටනේ ඉතින් ගෙදරට එන්නේ. එතකොට ඉතින් ඒ මුළු ගෙදරම අයිතියේ තේ ඉන්නේ දවල් දවසටයි රැය දවසටයි ගෑන් ළමයට තමයි.
2: අනිවාර්ය.
1: එතකොට ඉතින් කාගේද ගෑන් ළමයා ගැයිතිය. ඒ කියන්නේ ඒක නම තියනවා වෙන්න පුළුවන් අයිති පිරිමි ළමයාගේ. හැබැයි ඉතින් මුළු අයිතිය තියෙන ගෑන්
2: ළමයා.
1: නැත්නම් අපේ අම්මගේ කියලා කියමුකෝ. අම්ම කෙනෙක්ගේ ගෘහණියගේ තමයි අයිතිය තියෙන්නේ. කොහොම වුණත් ඔයාගේ ජීවිතේ හීන හැම තියෙනවා නම් දෙන්නෙක් එක එකතු වෙලා හැම මහන්සලා යන්න ඔයා පුළුවන් තරම් උත්සාහ කරනවා නම් මන්නම් කියන්නේ ඒ උත්සාහ කරන ඔයාට දාන නිදහනයක් ඇදෙන්නම ඕනි කියලා. මොකද ඒ වගේ හීන තියෙන, ඒ වගේ ආසාවල් තියෙන ඇත්තටම මේ පෞල් කියක් නම් ජීවත් වෙන අද චාමර.
2: අනිවාර්යයෙන්.
1: තමන්ට කියලා ගෙයක් හදාගන්න, තමන්ට කියලා ගේක තමන් අර යාළු වෙලා ඉන්න කාලේ දැකපු හීන හැබෑ කරගන්න මොන තරම් නම් හීන මව මව ඇද්ද. ඒ හීන හැබෑ කරගන්න ඕවා අනිවාර්යම ගන්න. දර නිදහනේ මොකද මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදල ලබා දුන්නේ කන්ද උඩ රටට. සමහරක් විට මීළඟ කෝටිපතියා ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්යෙන් දරණි දහනේ ලොතරැයි දැන් අලුත් වෙලා තියෙන්නේ. මොකද ඔන්න සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට දෙනවා. කෝටිපතියෙකු, විසිලක්ෂපතියෙකු, දසලක්ෂපතියෙකු කරන අතරතුරේ සන්ඩේ බෝනස් වාසනාවත් ඔයාලට හිමි කරගන්න පුළුවන්. එනිසා ඉතින් වැඩි වැඩියෙන් දරණි දහනේ ලොතරැයිපත් ගන්න. අරගෙන ඉතින් ජීවිතේ හීන හැබෑ කරගන්න. හීන දකින්න ඕනේ මිනිස්සු, හීන හැබෑ කරගන්න ඕනේ මිනිස්සුම තමයි. ඉතින් ඒක නිසා ජාතික ලොතරැයි මණ්ඩලයේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ හැමදාම අරගෙන එනවා. දශක 6කට වැඩි කාලයක් පුරා
1: දැන් අපි මේ කතාව කරගෙන යද්දි චාමර TikTok live එක කියන කටේ අපිත් එක්ක මේ කතාවට එක එක දේවල් දානවානේ, මැදින් එක එක පොහොර දානවානේ. එක්කෙනෙක් කියලා තියෙනවා අයිතිවාසිකම් කියන නම් උපන් හපන්න අය තමයිලු ගෑනු උදවිය. ඇත්ත ඉතින් එහෙම තමයි. තමන්ගේ දේවල් තමන්ගේ කරගන්න නැතුව, තමන්ගේ දේවල් තමන්ගේ කියන්න නැතුව අනුන්ගේ කියලා කියන්නේ ඒව තමන්ගේ.
2: අනේ මන් දන්නේ ඔව්.
1: ඇයි ඔය දන්නේ නැත්තේ?
2: මන් දන්නේ නැති මම කොහොමද දන්නේ? ගෑල්ල මගේ බලාපොරොත්තු.
1: ඒ උනාට ඔය දරගන්න එපෑනේ චාමර. කවදාරි ඔයාට තේරෙයි චාමර. ගෑල්ල ළමයි තමයි කවදාරි ඔය ඉතුරු වෙලා තියෙන දේ පරිස්සම් කරලා පිරිමි ළමයට දෙන්නේ.
2: අපි සින්දුවක් අහමුද?
1: ඕගොල්ලන්ට හරි අමාරු වෙන්නේ නැද්ද ගෑල්ල ළමයි ගැන හොඳ කියද්දි?
2: එනදී අපි මේ සින්දුවත් එක්ක යනලුත් පැය කර දිගටම හගරින් ද වෙල්කම් ෂෝ
1: බලන්නේ. ඒකේ තියෙන්නේ මැනිකක් රකිනා නාරජ දෙකුසේ මම ඔබ සොරකින්න. හරිද? බලන්න ඉතින් ගැල්ලොවෙන්ට කියන්නේ ඒ තරම් අපි ආම සින්දු

0: අලුත් පැයක් බලා උදෑසනයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනඩ තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නල්වී දනඩිතහනය ලොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත්තන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
2: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම

0: උදේට ඇහෙන සද්ද අතරට
1: උදේ 8යි විනාඩි 8යි දැන් වෙලාව. අපි තවත් අලුත් පැයකට ඇවිත් තියෙන්නේ. අපේ දෙවෙනි පැයට තමයි මේ ඇවිත් තියෙන්නේ. දෙවෙනි පැයට සුප්‍රීම් රේඩියෝ අහන TikTok live එකේ ඉන්න හැමෝම සාදරෙන් පිළිගන්නවා. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේ ගමන යන අපිත් එක්ක එකතුලා ඉන්නවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලය.
2: ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕනේ මෙල්ඩෝල් ගැනත්. මෙල්ඩෝල් ඉන්න අපිත් එක්ක මේ පැයත් ඒ වගේම මෙල්වා RB500 අපිත් එක්ක ඉන්නවා. ශක්තිමත් බැඳීමක පදනම තමයි තින් මෙල්වා RB500
1: කියන්නේ. එහෙනම් ඉතින් ඒක නම මතක් කරගෙන ගමන් අපි යනවාද විදින්න?
2: යමු නේද තාත්තා අපි.
1: එහෙනම් ඉතින් අපි යනවා රටවට විදින්න.
3: Travel with Supreme.
1: අද අපි කොහෙටද එක්කන් යන්න ලෑස්ති වෙන්නේ?
2: අද Travel with Supreme අපි යන්නේ කොක් ඇඹේ පුරාවිද්‍යා භූමියට.
1: කොක් ඇඹේ
2: කියලත් කියනවා නෙපු, කොක් ඇඹේ කියලත් කියනවා, කොක් ඇඹේ කියලත්
1: කියනවා.
2: ඒ තුන් විදියටම හඳුන්වනවා. අපි යන්නේ අනුරාධපුර කහටගස් දිගලයට තමයි අපි යන්නේ. සුන්දර ගමනක් සහ ඉතිහාසය හොයාගෙන යන ගමනක්. මුල් කාලයේදී නෙපු මහදුටු වැව නමින් තමයි මේ ගම්මානේ හඳුන්වලා තියෙන්නේ.
1: මහදුටු වැව.
2: ඔව්, අනුරාධපුර හොරෝපතන මාර්ගය යන්න පුළුවන්. එහෙම නැත්නම් හවරන පලුගස්සව මාර්ගය වට යන්නත් පුළුවන් කමක් තියෙනවා. මෙරට බෞද්ධ ශිෂ්ටාචාරයේ විනාශ වී ගිය පැරණිතම නටබුන් රසක් ඔයාට හොයාගන්න පුළුවන් කමක් තියෙනවා. මේ ගමන ගියාට පසු හොයාගන්න කියන්නේ බලාගන්න පුළුවන් කමක් තියෙනවා. හරි, පුරාණ විහාරාරාමවල නටබුන් තියෙනා වගේම තමයි 2016-17 වගේ කරපු කැරීම් මත මෙහිදී විශේෂයෙන්ම මේ සොහොන් පද්ධතියක් මොහාගෙන තියෙනවා. විශාල සොහොන් ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා. ඒ අනුව මේ පූර්ව යුගයට තමයි අයිති වෙන්නේ. කියන්නේ අනුරාධපුර යුගයට අයිති වෙනවා කියලා තමයි නෙපුව
1: කියන්නේ.
2: මහා ශිලා යුගයට සංස්කෘතියට අනුව, සංස්කෘතික භාෂාවට අනුව මේ අයිති වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. දැන් මේක මේ පූර්ව ඓතිහාසික අපි හඳුන්වනවා මේ මෙගලිතික යුගය කියලා. මෙගලිතික යුගය කියලා අපි හඳුන්වනවා විද්‍යාත්මකව මේ යුගයටත්. ඒ කියන්නේ අපි සමස්තය විතර ගත්තාම අනුරාධපුර රාජධානියේ ආරම්භක නටමුන් මෙතන බලාගන්න පුළුවන්කමක්
1: තියෙනවා.
2: හරි, දැන් මෙතනට ගියාට පස්සේ දැන් මේ නම හැදුණු විදිහත් ප්‍රශ්නයක් නේද? කොක් හැබේ කියලා. මේකට හේතුව දැන් මේ ප්‍රදේශයේ තියෙන නිපු යාන්වයට මායිම් වෙලා. යාන්වය නිම්නයේ තමයි තියෙන්නේ. උටට යාන්වයේ වතුර වැඩි කාලට වතුර වැඩි වෙලා දැකලා ඇති සමහර තැන්වල දූපත් වගේ පොඩි පොඩියට දූපත් මේ වලවලවල් වගේ හැදිලා තියෙනවා. ඔය වලවලවල වතුර එකතු වෙලා තියෙනවා. ඕකට සාමාන්‍ය තමයි මේ එබේ කියලා ප්‍රදේශවාසීන් හඳුන්වලා තින්නේ. ඇබේ එබේ කියලා තියෙනවා. ඒ එබේ කියන එකටත් කියන්නේ හේතුව තමයි අර වලවලවල බහැලා නාපු නිසා. ඒකට එබේ එබිලා නාපු නිසා එබේ කියලා
1: තියෙනවා.
2: ඔය විදිහට මේ කොකුන් මේක නාන නිසා මේ කොක් ඇඹේ කියලා හැඳුන්වුවා කියලා තමයි ජනප්‍රවාදී කියන්නේ. ඔය විදේශිකයන්ගේ එහෙම සම්බන්ධිකුත් තියෙනවා කියලා තියෙනවා. නම හැදුණු විදිහ නෙමෙයි වැදගත් වෙන්නේ. ඇත්තටම මෙතන තියෙන දේවල් තමයි වැදගත් වෙන්නේ. මෙතන ආරාම සංකීර්ණයක් තියෙනවා. මං ඊයේ දවසේ දර කතා කළා වගේ පොළොන්නරුවේ මැණික් වෙහෙරේ වගේ මෙහි තියෙන නටබුන් ගොඩක් තියෙන ගඩොලින් නිර්මාණය කරලා. අදිනොට ගරා වැටිලා කාදිනට ලක් වෙලා තියෙන ගොඩක් දේවල්. මෙතන බෝධිගරයක් තියෙනවා. ඒ වගේම විශේෂම ස්තූපයක් තියෙනවා, ප්‍රතිමාගරයක් තියෙනවා. ආරාම ඇතුළු නටබුන් රසක් බලාගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂම මෙතන මේ බෝධිගරේ නෙමෙයි ආසනගරයක් තමයි තියෙන්නේ කියලා පසු කලින් හඳුන්වලා තියෙනවා. ඒ කියන්නේ බෝධිගරේ සහ ආසනගරේ අතර වෙනස ඔයා දන්න ඕනේ දැන් නේද? බෝධිගරේ කියලා කියන්නේ අපි බෝධීන් වහන්සේට නිර්මාණය කරපු ගෘහය. හැබැයි ඊට කලින් ලංකාවේ ආරම්භ වුණේ ආසනගරය. ඒ කියන්නේ බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට මුල් කලින් බෞද්ධ ජනතාවට ස්ථානයක් නොමැති වූ නිසා ඒ අය ආසනයක් ඉදිකලේ. ආසනය මත මල් පහන් තියලා තමයි බුදුන් වහන්සේ වන්දනාමාන කළේ. ඒ නිසා ආසනගරය කියලා හඳුන්වන්නේ. මේක ලංකාවේ ගොඩක් තැන්වල බලාගන්න පුළුවන්. ආසනගරයක ලක්ෂණත් මෙතන තියෙනවා. මම මේ දැන් හදන්න කියන්න මේ මෙතන වැදගත්ම කාරණාව තමයි ඔය මේ රජරට විශ්වවිද්‍යාලය කරපු කැණීම් මත නිපු පසු කාලීනව, කියන්නේ 2016-17 වගේ කාලය තුළ මෙතන මේ අක්කර 25ක් විතර විශාල භූමියක සොහොන් 267ක් හොයාගෙන තියෙනවා. සොහොන් මේ සොහොන් වලත් වැදගත්කම තියෙන නිපු වර අපි කතා කරන්නේ මේ ග්‍රීසාහි පිරමීඩ ගැන. එහෙම ඒ කතා කරනකොට මේ සොහොන් වලත් මියගිය කෙනාට අයත් ආභරණ පබළු වගේ දේවල් විවිධ වර්ණයේ මැටි වර්ග වලින් මේ සොහොන් කොතේ මිනිය ගැනේ ඒ අදාළ කරන සිරුර වලදාලින් පසුව මේවත් ඒ මත තැම්පත් කළ තමයි මේක පස් වලින් වහලා
1: තියෙන්නේ.
2: ඒ නිසා සමහර අයගේ පබළු මාල වගේ ආභරණ ගොඩක් දේවල් මේ භූමිය හඳුනාගෙන තියෙනවා. ඒක නිසා තමයි මේක හඳුන්වන්නේ අනුරාධපුර යුගයේ පූර්ව යුගයට. ඉන් පසුව මෙය ඇමරිකාවට යවා කාබන් පරීක්ෂණයක් කරනවා. මේක කාල නිර්ණය කරගන්න. ඒ අනුව හොයාගන්නවා මේක වසර කියන්නේ ක්‍රිස්තු වර්ෂ සමාවෙන ක්‍රිස්තු පූර්ව 790 හෝ 770 කාලයන්ට මේව අයිති කියලා තමයි මේ යවපු මේ අඟුරුවල පාෂාණ අඟුරු වලින් හොයාගෙන තියෙන කාල නිර්ණය කළා. හිතන්න දැන් ක්‍රිස්තු පූර්ව 790 770 කියලා කියන්නේ ඉතා විශාල යුගයක්. ඉතා විශාල කාලයක් ලංකාවේ ආරම්භයේ. ඉතින් ඒ කාලය තුලත් අපි ඉතා උසස් විදිහේදී අර ගරු බුහුමන් සහිතව අපේ අවසානයේ එහෙම නැත්නම් ප්‍රියංගෙන් වෙන්වීම සිද්ධ කරලා තියෙන බවට හොඳ සාධක මෙතන
1: තියෙනවා.
2: මෙතන ආරව සංකීර්ණයක් තියෙන මේ සොහොන් තාම භික්ෂූන් වහන්සේලාගේද කියලා හොයාගන්න පුළුවන් කමක් නැහැ නේ කාල නිර්ණය කළා. එහෙම සාධක හම්බෙලා නැහැ. ඉතින් ඓතිහාසික පුරාවිද්‍යා භූමියක් මේ දැන් සංරක්ෂණය කරමින් තියෙන විවිධ කැණීම් සිද්ධ වෙනවා. ගොඩක් ජනප්‍රිය නැති තැනක්. ඒ නිසා අනිවාර්යෙන්ම ඉතින් ඔයත් ගියොත් බලන්න යාන්ුවේට මායිම් වෙලා තියෙන මහ සුන්දර ප්‍රදේශයක්. විශේෂයෙන්ම ඉතින් වියලි කාලයේදී ටිකක් පෑවිල්ලට ලක් වෙන ඒ ප්‍රදේශයක් තමයි රජරට කහටගස් දිගලිය කියලා කියන්නේ. ඔයා ඉතින් ගියොත් ඔය වාහනයක වගේ ගියොත් ඉතින් අපරාධයක් වෙන්නේ නැහැ තෙල් එහෙම නේද? අනිවාර්යෙන් ගිහිල්ලා බලලෙන්න මෙතනත් ආරාම සංකීර්ණයක නටබුන් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. විශේෂම භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කලා වූ ආරාම මේ වගේ ගොඩක් ගෘහයන් ගෘහ නිර්මාණ තාක්ෂණයේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. හිතන්නකෝ නේද අපේ ආයගේ තියෙන මේ විශේෂත්වය සහ මෙතන මේ සොහොන් වර්ග තුනක් තියෙනවා නිපු. සොහොන හදලා තියෙන්නේ කළු ගලෙන් තමයි හදලා
1: තියෙන්නේ.
2: මේකත් මේ ශිලා මංජුසා සොහොන විදියට සමහර ඒවා හඳුන්වනවා. ඒවා විවිධ හැඩයෙන් තියෙනවා. තවත් ඒ වගේ සොහොන් වර්ග තුනක්
1: තියෙනවා.
2: ඒවා විවිධ හැඩයෙන් විවිධ ප්‍රමාණයන්ගෙන් විවිධ මෝස්තරවලින් ගල් කැටයම් වලින් තමයි මේ සොහොන් අලංකාර කරලා
1: තියෙන්නේ.
2: ගීසාහි ගිහිල්ලා නේද අපි මමි බලලා එන්න ගොඩක් ආ යනවා. ඉතින් ලංකාවේ අනුරාධපුරයට ගියොත් ඒ වගේ දියුණු ශිෂ්ටාචාරයක නඩබුණ්ඩිතුන් වඩ බලන්න පුළුවන් තමයි.
1: එහෙනම් ඉතින් අද අපි වෙක්කන් ගිය හරි අමුතු තැනකට. දැන් වෙනදාට අපි කියන්නේ එක එක විදිහ වෙනස් කතානේ.
2: ඔව්.
1: අද කිව්වේ ඊට හරියට.
2: අද ගියේ සොහොන් බලන්න.
1: ඔව්.
2: මේ පාන්දරේ.
1: අද උදේ පාන්දරේ ආවරන් ගියා. සොහොනේකට. කනත්තකට. හරි එහෙනම් අපි ලෑස්ති. ඒකත් එක්කම සින්දුවකට යන්න. දෙකටම සුපර් රේඩියෝ ද වෙල්කම් ෂෝ හංගින්න. හෙටත් මේ වගේම තවත් ලස්සන තැනකට චාමර අපි වෙක්කන් යන්න ලෑස්ති. දෙකටම හගෙන ඉන්න ඕනේ හරිද?
3: Travel with

0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට
1: ඔබ යහපත් නම් විවේචන අපහාස වලට කලබල නොවෙන්න ශක්තිමත්ව ගමන යන්න සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: සියක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි

0: ඔයන්නේ පණ්ඩිත නෝන.
1: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
0: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
2: හා මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
0: හදමු හදමු.
2: මම මේ GI බොක්ස් බාඩ කරන්න ආවේ.
0: දෙන්නම්ක හොඳ වර්ගයක.
2: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
3: මෙන්වා බෙති. දන්න කියන GI බොක්ස් බා.
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ දුතරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහා ධන සම්පත දනනිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙනවගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මොත්.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
3: සින්දු කපේ විත් නිමේෂා. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
11: අයිවත් මම රන්දු පත්මකුමාර, මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා ත්‍යාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මම විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
3: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB 89.1 89.3 Supreme Radio.

0: උදේට ඇහෙන සද්ද අතරට වෙල්කම් ෂෝ.
1: පින්සාරන්ලන්දේ බලන්න දෙන්න හෙස්සර ඉස්සර සෙන්දු තාමිතින් තියෙනවාන ඒව කවස් හැටි හැදි තියෙනවා හිතේ.
2: අනිවාර්ය අනිවාර්යෙන් දැන් මේ ආජන්ටිනා ක්‍රීඩක ලියනල් මෙසි නැවතත් ජාත්‍යන්තරයේ නේද පාපන්දු ලෝකයේම කැළඹුවයි තින්නේ. ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා ලෙසට වාර්තා අතරට දැන් එක් වෙලා ඉන්නේ මෙසි. මෙසි කියන්නේ ඉතින් අපි හැමෝම ආදරය කරන ක්‍රීඩකයෙක් නිතින් නේද?
1: හරි නිහතමානී ක්‍රීඩකයෙක්.
2: පාපන්දුලව ජීවමාන පුරාවෘතයක් නේද? නිහතමානීකම තමයි අහිව වගේ අංක එක. ඉතින් කොහොම වුණත් මේ මෙතන තියෙන නම් ඔහුගේ වාර්තාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවට රිහ පැවැත්වූ තරගයේ 38 වෙනි මිනිත්තුවේදී මෙසි විසින් වාර්තා කරන ලද ගෝලය සමග ඔහු ලෝක කුසලාන තරගාවල ඉතිහාසයේ තමා රැස් කළ සමස්ත ගෝල සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ නන්වා ගැනීමෙන් වැඩිම ගෝලලාභිය බවට නිල වශයෙන් පත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ.
1: හිතන්නකෝ චාමර මුළු ලෝකයක්ම බලන, يعني මුළු ලෝකයක්ම ආදරය කරන කෙනෙක් විදිහට මෙසිට එහෙම එන්න පුළුවන්. එතකොට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අනිත් පැත්තෙන් තියෙනවා. එතකොට ඒ දෙන්නටම මේ තරම් ආදරයක් හම්බවෙනවා කියලා කියන්නේ හිතා ගන්නවත් බෑනේ. මුළු ලෝකෙම ආදරය කරනවා කියලා කියන්නේ.
2: ඒ කියන්නේ ඒක මට විශේෂම කාරණාව නෙවෙයි. ඒක නෙවෙයි. දැන් මෙසිලට හෝ රොනාල්ඩෝට හෝ එයාට තාමත් ජනප්‍රියත්වේ නඩත්තු කරන්න ඕනේ අය නෙවෙයි.
1: එහෙම ඕනේ නැහැ.
2: ඒක බෝලේ සෙල්ලම් කරන්න ඕනේ අයත් නෙවෙයි නේද? අපි නම් කරන්නේ අපිට තියෙන අපේ ආදායම් මට්ටම අපේ ජනප්‍රියත්වය ඉහළ ගියාට පස්සේ අපේ ගොඩක් අය නම් කරන්නේ අතහැරලා දාලා නිකන් ඔය ඉන්න එක නේද?
1: අය
2: ෆුට්බෝල් ගහන්න යන්නෙත් නැහැ, උපදේශක කෙනෙක් කරන නැත්තම් ඡන්දී ඉල්ලනවා.
1: ඔව් ඡන්දී ඉල්ලනවා.
2: එහෙමනේ අපිට අපේ ඉතිහාසයේ තියෙන ගොඩක් තැන්වල. මේ අය තාම ක්‍රීඩා කරනවා නේද? තාම දක්ෂතාවතර ඉන්න උත්සාහ කරනවා. තාම මහන්සි වෙනවා.
1: විශේෂම දේ තමන්ගේ රට වෙනුවෙන් චාමර කරන්න ඕන උපරිමයෙන් වුන් කරනවා.
2: අනිවාර්යෙන්. ඒක නිසායි තමයි මං නිපු අර එදා කතාව කරත් කිව්වේ මිනිහෙක්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ රඳා පවතින්නේ කැපවීම සහ විනය කියන දේ තිබුණොත් තමයි. මේ තියෙන විනය නේද? විනය ඔස්සේ තමයි මේ අය මේ ඉස්සරහට යන්නේ. ඉතින් අපිට ලොකු ආදර්ශයක් මෙසිලා චන්දිල්ලන්න නයි යන එකක් නෑ මන්න හිතන්නේ නේද? නැත්නම් උපදේශක තනතුරකට යයිද දන්නේ නෑ.
1: එහෙනම් ඒගොල්ලෝ යනවා නම් මෙලහට ගිහින්
2: ගිහිල්ලානේ. අපේ අය මොකද්ද නේද? අවුරුද්දක් දෙකක් ඔය අර ඉන්නවා. ඊට පස්සේ එන්න පාර්ලිමේන්තු චන්දර ඉල්ලනවා නේද?
1: හරි. එහෙනම් ඉතින් ඔය විදිහට තමයි මේ පැත්තෙන් ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තොරතුරු ඇත් එක බෙදාගන්නේ. තව
2: මේකෙදි තව ඉවර නැහැ. මෙසිගේ වාර්තාවත් අභිභවාන ක්‍රීඩකයෙක් ඉදී දන්නේ අපි කිව්වනේ නේද? ලක්ෂයේ උණි තරම් ඉන්නවා කියලා.
1: අනිවාර්යෙන්. මොකද ඉතින් තාම මේක ඉවර නැහැනේ. ඉවර නැති නිසා ඕන වෙලාවක කවට හරි මේක කඩන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් මෙසි කියලා කියන්නේ ඉතින් රොනාල්ඩෝ කියලා කියන්නේ පාපන්දු ඉතිහාසයේ ඉන්න පුරාවෘත කතා තමයි.
2: අනිවාර්යෙන්. ජීවමාන පුරාවෘත නේද?
1: එහෙනම් ඉතින් අපි ලෑස්ති කිටි විරාමයකට යන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් අපිත් කැමති ඉන්නේ ශාමර අපේගේ හරි පිළිවෙලට පිළිසිදුවට හදාගන්න නේද? ඉතින් ගේ හදාගන්න විතරක් නෙමෙයි ඔය මෙල්වා ජීයි බඩ පාවිච්චි කරලා අපි කරන වැඩ ටික තියෙනවානේ. ඉතින් අනේ ඒ ජීයි බොක්ස් බාවෙන්න පුළුවන් ඔය දේවල් ටික පාවිච්චි කරන වැඩ ටික පිළිවෙලට කරගන්නත් එපා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම මෙල්වා පාවිච්චි කරන්න සවිශක්තිය කල්පවත්ම. එතකොට ඒකේ තියෙන ගුණාත්මක භාවය ඒ හැමදේම 100,000ක් තියෙනවා කියලා අපිට සාක්ෂි සහිතව දෙන්න පුළුවන්කම තියෙනවා.
2: අනිවාර්යෙන්. කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. බය වෙන දෙයක් නැහැ. අනිවාර්යෙන් ඔයාගේ කර්මාන්තය සාර්ථකව කරගන්නවට පුළුවන්.
1: එහෙනම් ඉතින් අපි යනවා කිටි විරාමයකට.
2: මෙලමතක් කරනනම් උදේ 8:34 දැන්.

0: ප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩ කරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
2: සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22
3: පෙරලිකාර සඳුදා
4: කේන්ති යන්න හේතු මොනවද මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආධාත්මිකතාවයේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ
3: රසපිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
8: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
9: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයියනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
12: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයේහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio Supreme Radio Supreme Radio Magi Hande Magi Rata

0: රස පිරඩු කතා අරගෙන උදෙන්වා. උදෑටයි විනාඩි 42යි දැන් වෙලාව. මේ මතක් කරන දේවල් ටිකක් තියෙනවා. මතක් කරන්න ඕනේ නෙල්බී දන නිධානය ගැන.
1: ජීවිතේ හින හැබෑ කරගන්න ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ කෝටිපති දන නිධානය ලොතරැයි ඔයාලා ඉන්නවා කියලා මතක තියාගන්න. මොකද මේ මැයි මාසේ 29 වෙනිදා, පහවුණු 29 වෙනිදා මැයි මාසේ කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කන්ද උඩරටින් බිහි කළා. දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්ව ලබා දෙන ජාතික ලොතරැයි මණ්ඩලය, වගේම අපේ රටේ ඒකාබ ධර්මමුදල ශක්තිමත් කරන්න විශාල දායකත්වයක් ලබා දෙන ගමන් තමයි කෝටිපතියන් 20 ලක්ෂපතියන් බිහි කරමින් මේ යන්නේ. මේ යන අතරතුරේදී ඔන්න දන නිධානය ලොතරැයියෙන් තවත් වටිනා අවස්ථාවක් වට හඳුන්වා දීලා තියෙනවා. ඒ තමයි සන්ඩේ බෝනස් දීමනාව. සෑම ඉරිදා දිනකම මේ අවස්ථාවත් වට හිමි කරගන්න පුළුවන් කමක් තියෙනවා. වැඩි වැඩියෙන් ගන්න ජාතිය මහා ධන සම්පත දන නිධානය ලොතරැයිය. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාද ඉතින් අරගෙන ඉන්නේ හැමදාම අපිට ජාතික ලොතරැයි මණ්ඩලේ.
0: දැන් ඒ අතර ශාමර, මේ දැන් හැමෝටම යකඩ ආශ්‍රිත වැඩ බෑනේ ශාමර. හැමෝටම පුළුවන් කමක් නැහැනේ දැන් ඒවත් එක්ක හරි හරියට වැඩ කරන්න. එහෙම නැත්නම් ඔය වෙල්ඩින් කර්මාන්තයට අදාළ කරන වැඩ ටික හරියට කරන්න හැමෝටම බෑ. ඒවට වෙනම මනාව පුහුණුවක් තියෙන්න ඕනේ. එහෙම පුහුණුවක් වෙච්ච කට්ටිය තමයි හරියට පිළිවෙලට කොහොමද ওই දේවල් ටික කරන්න කියන එක දන්නේ. සහ මේ අර හැම තැනකම මේ කැතපේන්නේ නැති වෙන්න, දැන් අපිට ක්ලේ එකක් වගේ නෙමෙයි ශාමර, යකඩ වලින් එක එක කැටයම එහෙම හදනවා කියලා කියන්නේ. ඒක ලේසි නෑනේ. ඉතින් ඒව හරි පිළිවෙලට පිළිසදුව හදන්නත් එපැයිනේ. ඉතින් දැන් ඔහොම කරද්දී අර වෙල්ඩින් ඩොට් එකේ මරවයදා කියපු දේ ඒක හරියට පිළිවෙලට තියන්න එපැයිනේ. එහෙම නැත්නම් ඉතින් ඒවත් කැත වෙනවා. එතකොට ඔය පෑස්සුන් ඒව හැම හරි පිළිවෙලට කරලා, එතකොට ඒවා ලස්සනට පේන්ට් කරලා අදාළ කරන කට්ටියට දෙනවා කියලා කියන එක වෙනමම වැඩක්. ඉතින් වෙල්ඩින් වැඩ කරන කට්ටිය දන්නවා ඒකට මොන තරම් වෙලාවක් යනවද, ඒක පළපුරුද්දත් එක්ක කොච්චර වෙලාවක් යනවද, සහ ඒක කොච්චර පිළිවෙලකට කරනවද, සහ ඒකට කොච්චර අවධානයක් යොමු කරන්න ඕනද කියන එක. ඉතින් සහ බලශක්ති කාර්යක්ෂමතාවයක් හරියට තියෙන්නත් ඕනේ. හැම දෙයකම අපි කරන්නේ පාඩු පිට දුවන්න නෙමෙයි, ලාභ පිට දුවන්නනේ. ඉතින් ඒ නිසා ලාභ පිට දුවන්න නම් ඔයා අනිවාර්යයෙන්ම වෙල්ඩින් වැඩ කරනවා නම් මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ගන්නම වෙනවා.
1: අවම ලෝබර අවම දුම් විමෝචනය වගේම බලශක්ති කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි. ඒ වගේම තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩවල SLS සහතිකය තියෙනවා. ලංකාවේ SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා කියලා කියන්නේ. බය නැතුව ගන්න, දශක දෙකක විශ්වාසයක් තියෙන කීර්තිමත් සන්නාමයක් තමයි මෙල්වා කියලා කියන්නේ. ඔයාගේ ඔය නිෂ්පාදන කටයුතු සාර්ථකව ආරක්ෂිතව කරගන්න පුළුවන් මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ තුලින්.
0: ඒ වෙලෙත් හරි පිළිවෙලට කරලා සතුටින් ඔයා යන්න කසාගල ග්‍රීන් සුපර් එකට. මොකද කසාගල ග්‍රීන් සුපර් එකේ ඔයාට ඇත්තේ තරම් ඔයා එනකම් බලාගෙන ඉන්නේ බඩු ටික. ඉතින් හිතන්නකෝ ඔයාට සාධාරණ මුදලකට බාණ්ඩ ටික ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න කසාගල ග්‍රීන් සුපර් එකට.
1: ඉතින් ශාඛාවන් තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගණේමුල්ල, ඒ වගේම නාරම්මල, ගම්පොල කියන ශාඛාවන් තියෙනවා. ළඟම ශාඛාවට යන්න. ඒ වගේම ඉතින් ඔයාලට ළඟම නගරයේ තික්මණිම ශාඛාවක් පටන් ගන්න වැඩ කටයුතු පටන් ගන්න
0: තියෙනවා.
1: ඔබට අත්‍යවශ්‍ය කරන ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම අඩුම මිලට විශ්වාසදායි විතර ගන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ඔයා යනවා නම් අලුත් තැනක් අඩුම මිලක් කියන්නේ නිසා තමයි ගිහිල්ලා බලන්න වෙනස කොහොමද කියලා.
0: එහෙනම් ඉතින් ඒක මතක් කරගෙන ගමන් අපි ලෑස්ති කිට විරාමකට යන්න.
1: වෙලා උදේ 8:00 විනාඩි 45යි දැන්.
2: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි. උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ නිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011 2 864 012.
3: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
4: සුවඳ දැනි දැනි දැනෙනවා.
2: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
3: සතියේ දිනවල රාත්‍රී 7ට
5: අනුග්‍රහය
6: එන්න පියල් 40ට දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
7: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
8: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්
9: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
8: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
10: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
8: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
7: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
0: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ 89.1 සුප්‍රීම් රේඩියෝ වගේ යන්න වගේ රටේ

0: හදනගතින් රෙද්දයි තමයි චාමර හතලියත් තියාගෙනත් ඉතින් අද සම්පත ගන්නඇතුව ගිල් ඔයගේ හොඳම යාරවා හතලියෙන් ඒ අද සම්පත අරගෙන යාට ඇදුරුවත්නම් කොහොමත් හදට රිද්දේ හරි හදට වේදනා ගොඩක් දැනයි
1: හදටද හදටද
0: හදට හදටත් වේදනා දැනවාද සමානකයට චාමර හදට අහස තියෙන හදට
1: හදට වේදනා දැනනවා ඇතින්නේද මිනිසුන්ගේ ක්‍රියාකාරකාහින්ද ඉතින් මහජන සම්පත දිනුම්මාරයෙන් තමයි මේ අද සම්පත ජයග්‍රහයක තෝරගත් මහජන සම්පත දිනුම්මාරයෙන් තෝරාගන්න ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසානංක හතර ගැලපීමෙන් අද සම්පත ජයග්‍රහයක තෝරගන්නව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානංක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක් අවසානංක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක් අවසානංක තුන ගැලපීමෙන් 4,000ක් දිනා ගන්න පුළුවන් තවත් සෙසු තෑගි තියෙනවා ඉතින් අද වියදමට අද සම්පත ලොතරැයි තමයි ඔයාලා ළඟ බින්න හිතවතා වෙන්නේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද අරගෙන ජාතික ලොතරැය මණ්ඩලය තමයි මේ අවස්ථාවට හඳුන්වා දෙන්නේ.
0: ඊට පස්සේ ඉතින් එයාට දෙන්න කියලා ඔයා හුල් හුල් ඉඳලාම ඔයාට ඔලුව කැක්කම ගන්න පුළුවන්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේල් ඩෝල් ළඟ තියාගන්න. මොකද ඉතින් ඔය හුල් හුල් හුල් ලා හුල් ලා ඉතින් මේල් ඩෝල් ගත්තට පස්සේ තමයි ඔයාට සහනිය හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඉතින් හරියන්නේ නැහැ. එක්ක රුපියල් 40ක් දීලා ජාතික ලොතරැය මණ්ඩල ටිකට් එක ආපහු ගන්න. ඇදෙන එක බලන්න. දැන් ඔලුව කැක්කමත් අඩු කරගන්න එපයි. ඒ නිසා ඉතින් මේල් ඩෝල් එහෙකුත් ගන්න. මේල් ඩෝල් අරගන්න. මේක පැරසිට මොල් විශේෂයක් ඉක්මනට මොල් එකක් කොම අඟපත වේදනාව ඒ හැමදේම අඩු කරගන්න පුළුවන් හැබැයි ඉරිසියාව නම් අඩු කරගන්න අමාරුයි අනිත් ටික අඩු කරගන්න පුළුවන්
1: වෙයි ඉරිසියාවට දෙන බෙහෙත් අපිලඟ නැහැ
0: අපි කවරේ
1: මෙල් ඩෝල් එකක් අරන් ඉතින් ඔය අඟපතේ වේදනාව ඔලුව කැක්කුනේ සම්ප්‍රතික්ෂා අඩු කරගන්න ඉතින් ඔෆිස් එකේ පර්ස් එකේ මතක ඇතුව මෙලඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න පැරසිට මොල් විශේෂයක් විදියට ඔබට ඉක්මන් සහනය සලසනවා
0: එහෙනම් ඉතින් ඒක මතක් කරන ගමන් අපි ඉක්මන්ට මෙයාම සින්දුවකට ඊට පස්සේ තින් පමා වැඩි යන්නේ. ඇයි ඔය පමා වැඩි වෙන්නේ කියලා කියන්න ඕන වෙන්නේ මන්නම් කියන්නේ.
1: අනිවාර්යයෙන්ම.

0: 89.1 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි.
1: මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: උදේට ඇහෙන ශබ්ද අතරට
1: උදේන පෑයි විනාඩි 7යි දැන් වෙලාව අපේ අන්තිම පෑය
2: අවසාන පැයටත් අපි ඇවිල්ලා තියෙන නේද?
1: ආහා
2: මේ පැයත් උඹට මතක් කරන්න තියෙන අපිත් එක්ක ඉන්නේ කවුද කියලා ජාතික ලොතරැයි මණ්ඩලින් අපිත් එක්ක ඒකන මතක් කරන්න ඕනි.
1: හ්ම්. ඒ වගේම තමයි මේ ගමන අපිත් එක්ක මෙල්ඩෝල් එකතුලා එනවා. ඉතින් මෙල්ඩෝල් ගැනත් මතක් කරන්න ඕනේ. ඒ අතරේ ශාමර මම වාගේ ප්‍රශ්නයක් අහන්නද?
2: අහන්න බලන්න.
1: ප්‍රශ්න ඉතින් ගොඩක් තියෙනවා. දැන් අපි දැකලා තියෙනවානේ ලෝකෙ දිග්ගම සහ ලෝකෙ ලොකුම දේවල් එක එක විදිහේ දේවල්. ඔයා දන්නවද ලෝකෙ දිග්ගම සහ ගැඹුරම දුම්රියෝමක තියෙන්නේ කොහෙද කියලා?
2: දිග්ගම සහ ගැඹුරම දුම්රියෝමක. මම හිතන්නේ දන්නේ නැහැ මං ඇත්තටම.
1: ඒක තියෙන්නේ ස්විට්සර්ලන්තේ. ඒ කියන්නේ අපි යන්න හදන්නේ ස්විට්සර්ලන්තයේ පැත්තට. ලෝකෙ දිග්ගම සහ ගැඹුරම දුම්රියෝමක තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයේ සහ මේ ඉතාලිය. ස්විට්සර්ලන්තයි ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. ඒකට විශේෂ හේතු ගණනාවක් තියෙනවා. ආර්ථික පාලමක් කියන්නේ ඇයි? කතා කරමු මේ ගැන ඉස්සරහට. මොකද මේ උමග පටන් ගන්න ශාමර මේ උමග පටන් ගන්න විතරක් නෙමෙයි මේ උමගේ අයිතිය තියෙන්නේ ස්විට්සර්ලන්තයට. හැබැයි මේ උමග අවසන් වෙන්නේ ඉතාලියේ මිලානෝ වලින්. අපි දන්නවානේ ඉතාලියේ මිලානෝ කියලා කියන්නේ සුප්‍රසිද්ධ නගරයක් කියලා. ස්විට්සර්ලන්තයේ ප්‍රධාන ආර්ථික නගරයේ වෙච්ච සූරිච් නගරයේ ඉඳන් ඉතාලියේ ප්‍රධානතම ව්‍යාපාරික සහ විලාසිතා නගරයට කිසිම බාධාවක් නැතුව පැය 3කට අඩු කාලයකින් මේ උමග හරහා යන්න පුළුවන්කම තියෙනවා. ඉස්සර මේ යන්න ස්විට්සර්ලන්තයේ සහ ඉතාලියේ ඉන්න අයට චාම්බර ලොකු දුකක් විඳින්න සිද්ධ වුණා. මොකද ඒකට හේතු වුණේ දැන් මේ උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ කඳුපන්තිය යට හාරලා තමයි මේ උමග හදලා තියෙන්නේ. මීට කලින් මේ කඳුපන්තිය හරහා යන්න උනා චාම්බර මේ ඉතාලිය සහ ස්විට්සර්ලන්තය අතර කට්ටියට ගමන් කරන්න. මොකද භාණ්ඩ ප්‍රවාහනය කරගන්න, මගින් ප්‍රවාහනය කරගන්න මේ දේවල් වලට මේ කඳුපන්තිය හරහා තමයි යන්න සිද්ධ වුනේ. මේ යන මාර්ගය ලේසි නෑ, හරිම දුෂ්කර මාර්ගයක්. මොකද බෑවුම් තියෙනවා, පතන තියෙනවා. ඊට අමතරව චාම්බර මේ විශේෂයෙන්ම සමහර කාලවලට දැඩි ශීත ගුණයක් තියෙන්නේ. මේ ශීත ගුණයක් මේ සත්තුත් එක්ක එහෙම නැත්නම් තමන්ගේ වාහනවල එහෙම නැත්නම් එන්න පුළුවන් ඉදිරියෙන් ඒක හරිම අමාරුයි. ඉතින් ඒ නිසා මේගොල්ලෝ තීරණය කරා මේ ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න. ඒ උත්තරේ වෙනුවෙන් තමයි මේ ගොතත් බේස් උමග හදන්නේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තේ යටින් ගොතත් උමග හදන්න ශාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
2: අවුරුදු 17ක්
1: ලේසි නෑ. 1998 පටන්ගත්තු මේ උමග 2016 තමයි හදලා ඉවර කරන්නේ. කම්කරුවන් ඉංජිනේරුවන් 2600කට අධික පිරිසක් දිවාරය නොබල වැඩ කරලා තියෙනවා. සාමාන්‍ය කියනවා මේ උමගේ මේ ගැඹුර, ඒ කියන්නේ මේ ගැඹුර පොළොව මට්ටමේ ඉඳන් මීටර 2300ක් විතර යට තියෙන්නේ කියලා. පොළොව මට්ටමේ ඉඳන් විශේෂම කාරණේ තමයි ශාමර දැන් ඒ නිසාම මේකෙන් මේ පස් ගොඩාක් ඉවත් කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙද ඉවත් කරපු පස් ප්‍රමාණය කොයිතරම්ද කියනවා නම් ඊජිප්තුවේ ගීසා පිරමීඩ වගේ පිරමීඩ පහක් වුණත් හදන්න පුළුවන්කම තියෙනවලු. ඒ තරමට පස් ප්‍රමාණයක් මේගොල්ලොන් මෙතනින් අයින් කරලා තමයි මේ උමග හදලා තියෙන්නේ. දැන් මේ උමග ඇතුළේ ශාමර මේ නිකන් හදපු උමගක් නෙමෙයි, මේක විශේෂ උමග. මොකද කිලෝමීටර් 57ක් දිගයිනේ මේ උමග. ඉතින් ඒ නිසාම මේගොල්ලොන් උමග ඇතුළේ අනතුරක් සිද්ධ වුණොත් එහෙම මොකක්ද කරන්නේ, මොන වගේ පියවරක්ද ගන්න කියන එක පවා හිතලා තියෙනවා. උමග ඇතුලේ අනතුරක් වුණොත් එහෙම මගීන්ට ආරක්ෂිතව ඉවත් වෙන්න හදිස්සි දුම්රිය ස්ථාන දෙකක් තියෙනවා චාමර. මේගොල්ලන්ට ඉක්මනට මෙතනින් එළියට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කන්ද මුදුනේ හිම පතනේ සිද්ධ වුණත් දැන් මේක සීත අධික ප්‍රදේශයක් වුණත් චාමර මේක යට එහෙම ගත්තම මේ උඹක සිසිල් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් උඹගේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 40ක් වගේ වෙනවා කියලා කියනවා. ඉතින් ඒ නිසාම මේගොල්ලෝ මේ උඹක ඇතුලේ විශේෂ සිසිලන පද්ධතියක් පවා ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට දැන් සමහර අයට හිතනවා ඇති දැන් ස්විට්සර්ලන්තේ ඉඳන් ඉතාලියට යන්න, ඒ කියන්නේ වීසත් අනිවාර්යයෙන්ම ඕන නැතිනේ, මොකද රටවල් දෙකක් අතර යන්න තියෙන්නේ කියලා. හැබැයි ඉතින් එහෙම ඒගොල්ලන්ට අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඔවුන් ෂෙනගන් ගිවිසුමට අත්සන් තබපු රටවල් දෙකක් චාමර. ෂෙනගන් වීස තියෙනවා නම් එකපාරක් මේ ෂෙනගන් වීස තහවුරු කරගත්තොත් එහෙම ආපහු පාරක් මේගොල්ලන්ට පාස්පෝර්ට් හදාගෙන වීස චෙක් කර කර එහෙම ඉන්න උමනාවක් නැහැ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මොකද ෂෙනගන් වීස එකක් අරන් රටට ඇතුළු වුණොත් එහෙම ඒක වෙනමම පාස්පෝර්ට් වෙනමම වීසා චෙක් කරන්නවත් ඒව අවශ්‍ය වෙන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා ෂෙනගන් වීස තියෙන කට්ටියට පුළුවන්කම තියෙනවා මේ රටවල් දෙක අතරේ හරියම පහසුවෙන් ගමන් කරන්න. හැබැයි ඉතින් මේ බාණ්ඩ ප්‍රවාහනය කරන අයට නම් චාමර මෙතනදී මේ විශේෂ නීති රීති දැඩි නීති රීති රීකට යටත් වෙන්න සිද්ධ වෙනවා. මේගොල්ලොන් දැන් මගී ප්‍රවාහනයට ඒක ලේසි වුණාට දැන් දුම්රිය මගින් මේක දුම්රිය උමන් මාර්ගයක්නේ. දුම්රිය උමන් මාර්ගයක් නිසා බාණ්ඩ ප්‍රවාහනය කරන්න විශේෂ විදියක් තියෙනවා. මේගොල්ලොන් කලින්ම දැන් මේ දේවල් දැන් ඔක්කොම තාක්ෂණික ක්‍රම යටතේ චාමර කරන්න. ඉතින් ඒ නිසා කලින්ම මේකට අවශ්‍ය කරන බාණ්ඩ ප්‍රවාහනයේදී අවශ්‍ය කරන නීති ලියකියවිලි රාශියක් තියෙන නිසා ඩිජිටල් ක්‍රමවේද පාවිච්චි කරලා වැඩේ පහසුවෙන් කරගන්න අවස්ථාවත් උන්ට හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා උන්ට ඒක ලේසියෙන් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ ඇප්ස් කනුපන්ති හරහා තමයි මේ රටවල් දිකේ ආගල්ලා හදලා තියෙන්නේ, විශේෂයෙන්ම ඔවුන්ගේ ආර්ථික පහසු වෙනුවෙන්. ඉතින් ඉතාලියේ තියෙන දේවල් සූරිච් නගරයට අරන් යන්න, සූරිච් නගරයේ තියෙන දේවල් ඉතාලියට අරන් යන්නත් වගේම මිනිස්සුන්ට හරි ඉක්මනට මේ තැන්වලට යන්නත් ඉතින් මේ දුම්රිය මාර්ගය හරි පහසු ක්‍රමවේදයක් වෙලා තියෙනවා. ඉස්සර සීතලේ යන්න හරි අමාරු මාර්ගවල දුෂ්කර ගමන් ගිහිල්ලා ගියපු ගමන දැන් ඉතින් පැය 3කටත් වඩා අඩු කාලෙකින් යන්න පුළුවන්කම තියෙනවා.
2: යන්න පුළුවන්කමක් තියෙනවා නේද? බලන්නකෝ ඉතින් මිනිස්සුන්ගේ නිර්මාණශීලීත්වය නේද?
1: ඒ කියන්නේ නිර්මාණශීලීත්වය කියන්නේ චාමර අවුරුදු 17ක් ගිහිල්ලා මෙහෙම ඔබක හදනවා කියලා කියන්නේ ලේසි පහසු නෑනේ. මිනිස්සුන්ගේ කාර්යතාවයන් ලේසි කරගන්නම තමයි මේ දේ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම චාමර මේක මේ ස්විස්ලන්තයේ සහ ඉතාලියේ කටයුතු විතරක් නෙමෙයි, තවත් බොහෝ රටවල් වලට ලේසි පහසු ක්‍රමයක් වෙලා තියෙනවා තමන්ගේ බාණ්ඩ ප්‍රවාහනය කරගන්න මේ ඇල්ප්ස් කඳුපන්තිය හරහා හදපු මේ උමග.
2: කිලෝමීටර් කොච්චරද දිග කිව්වේ?
1: කිලෝමීටර් 57ක්.
2: කිලෝමීටර් 57ක්. ගැඹුර?
1: ගැඹුර කියනවා සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ ඉඳන් ගත්තොත් එහෙම, ඒ කියන්නේ හිතමුකෝ පොළොව මට්ටමේ ඉඳන් අඩි 2300ක් ගැඹුරක් තියෙනවා කියලා තමයි කියන්නේ. මීටර 2300ක්, හරිද? මොකද විශේෂම මේ කඳුපන්තියක් හරහා චාමර හදලා තියෙන්නේ. හානියක් වුණොත් එහෙම නිකන් හරි තන නායාමකට ලක් වුණොත් එහෙම ඔක්කොගෙම මේ
2: දේවල් කිලෝමීටර් 2.5ක් නේ. ගැඹුරුයි.
1: එච්චර ගැඹුරකට හදලා තියෙන මොකද දුම්රිය මාර්ගයක් යන දුම්රිය කම්පනිය දරා ගන්න පුළුවන් විදිහට මේක විශේෂ උපක්‍රම ගණනාවක් පාවිච්චි කරලා හදලා තියෙන චාමර. මෙතන තියෙන උපක්‍රම මම විද්‍යාත්මකව කියන්න දන්නේ නැහැ. හැබැයි අපි හොයාගත්තු විස්තරත් එක තියෙන්නේ. ඒගොල්ලෝ මේක හරිම පිළිවෙලට, ඒ වගේම තමයි මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැති විදිහට, මේ උඹගේ මොකක් හරි හානියක් සිදු වුණොත් එහෙම යන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ.
2: අපේ රටේ තුමන් මාර්ග කීපයක් තියෙනවා හදලා නේද? විදේශික ඇවිල්ලා හදපුවා තියෙනවනේ.
1: තියෙනවා
2: සමහර ඒවා තියෙනවා, මේ ජලාශ වලින් හදලා තියෙනවා සමහර ඒවා. හදන්නේ හැම සෑහෙන කාලයක් ගිහිල්ලා තියෙනවා. ලේසි වැඩක් නෙමෙයි ඉතින් ওই වැඩේ නේද?
1: ඒකනේ කන්දක් හාරගෙන ගිහිල්ලා ඉවර වෙලා. මේකට විශේෂම උපකරණ තරම් තියෙනවා චාම්බර මේක හරන්න. මේක හරන්න විශේෂම උපකරණ අරගෙන තාක්ෂණේ පාවිච්චි කරලා තමයි මේකලොන් හදලා තියෙන්නේ. මොකද මේක මිනිසුන්ට මේ තනියම හරන්න පුළුවන් කන්දක් නෙමෙයි.
2: ඒක කටුවේ මිටි අරන් ගිල්ලා හරන්න බෑ කියලා අපිට තේරුණා නෙපුනේ.
1: හරන්න පුළුවන් කන්දක් නෙමෙයි නිසා විශේෂම උපකරණ අරගෙන මේකලොන් මේක හරලා ලස්සනට හදලා තියෙනවා.
2: ඉතින් ඔන්න බලන්න ලෝකෙ සිද්ධ වෙන වැඩයි තින් නේද?
1: එහෙනම් ඉතින් ඒක ගැන මතක් කරන ගමන් අපි යන ලෑස්ති වෙන්නේ සින්දුවකට.
2: දිගටම එන සුප්‍රීම් රේඩියෝ හගදීන අපි ඉන්න උදේ 10 වෙනකම් මේ පැත්තේ.

0: Via Internet. Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.
1: ඔබ යහපත් නම් විවේචන අපහාස වලට කලබල නොවෙන්න. ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පල
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දශක පහක් පුරා පිත්තල බහඩකරණයේ ශ්‍රී ලංකේය ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රාස් ස්ටේනස් සරුමේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
4: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?

0: නම් කරන්න වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
1: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
2: Tempo Town
1: with Ashi. 89.1 89.3 Supreme Radio.
3: උදේ 9යි විනාඩි 26යි දැන් බලාව අපිට පහුගිය කාලෙම ශාම රැහුණානේ වැඩි මිලට අලෙවි කරපු මේ වෙළඳ සැලට දඩ මෙච්චරක් දඩ අච්චරක් දඩ කියලා
4: කල්ලිකුත්තු ආහාර සහල් සංගවා තබා ගැනීම නේද
3: තබා ගැනීම
4: ඔයදී විවිධ කාරණාවලට විවිධ නඩු වැටුණා නේද
3: එක එක ප්‍රශ්න එක දිගටම ආවනේ ඉතින් හැබැයි ඉතින් ඔය වගේ දේවල් වලට යන්න නැතු ඔයගේ තැන් වලට යන්න නැතු ඔයාට සාධාරණ මුදලකට බාණ්ඩ එහෙම ගන්න ඕන නම් ඉතින් එහෙම නඩු නැති ප්‍රශ්න නැති එහෙම තැනකින් බාණ්ඩ එහෙම ගන්න ඕන නම් අතනමැදියන්ට වැඩිපුර ගෙවන එහෙම ප්‍රශ්න නැති තැනකින් බාණ්ඩ ගන්න ඕන නම් ඔයා යන්න ඕනේ කසාගල ග්‍රීන් සුපර් එකට
4: අනිවාර්යෙන් කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක් අඩුම මිලක් ඔයාට පුළුවන් කමක් තියෙනවා හාල් සීනි පිටි පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර බාණ්ඩ වගේම grocery item හැමදේම එකම තැනකින් අඩුම මිලට මිලදී ගන්න. ශාඛාවන් තියෙනවා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල ගම්පල ඔබේ නගරයටත් ළඟදීම කසාගල සමූහ ව්‍යාපාරයේ කසාගල ග්‍රීන් සුපර් එකක් එනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ වෙනසක් දකින්න පවුල හැමෝමත් එක්ක යන කසාගල group of companies අනුබද්ධ කසාගල ග්‍රීන් සුපර් මෙන්න වැඩි විස්තර දැනගන්න දුරකථන අංකය 0112864012 කතා කරලා වැඩි විස්තර දැනගන්න ගිහිල්ලා බලන්න. ආයෙත් එන්න හිතෙන්නේ නැහැ හොඳේ. නේද?
3: එන්න හිතෙන්නේ දුවට.
4: ගියාර පස්සේ එන්න හිතෙන්නේ නැහැ. ඒ තරම් ඉතින් බඩු බාන්න ගන්න හිතනවා තියෙන වට්ටම් එක්ක වරප්‍රසාද එක්ක නේද?
3: මට ඉක්මනට
4: අර සුවපහසු බව
3: මම කැමති මොකටද දන්නවද? මම ඉක්මනට බාන්න ඩිකාගෙන ඉක්මනට ගෙදර යන්න කැමතියි. මට ඊට පස්සේ ගෙදරට ඇවිල්ලා ඒ හැම එකකින්ම චුට්ට චුට්ට චුට්ට කා බාන්න ඕනේ.
4: හොඳයි හොඳයි.
3: මම ඒ වගේ වැනි සාමර ගේන්නේ සාමාන්‍ය. එතකොට මට ගෙදර එනකන් හදිසිය.
4: ගියාත්ම වේයෝ.
3: මේ හරි හරි ගවන්නේ. ඉතින් ඔයාට කැමති විදිහක් එක්ක ඔයාට ඇවිදවිදින්න කැමති නම් ඔයාට ඒත් ග්‍රීන් සුපර් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔයාට මේ හිතන්නකෝ ඉක්මනට ගෙදර ඇවිල්ලා කැමති කන්න හිතන් ඉන්නවා නම් ඒත් කසාගල් ග්‍රීන් සුපර් එකට යන්න පුළුවන්. මොකද එතන ඉන්න කට්ටිය ඉක්මනට ඔයාට සර්විස් එක දෙනවා. හරි.
4: අනිවාර්යයෙන් අනිවාර්යයෙන්.
3: මේ ඊට අමතරව කියන්න ඕන අද සම්පතක් ගන්න කියලා. මොකද ඉතින් NLB අද සම්පත ගන්නවා කියලා කියන්නේ ඔයාට අනිවාර්යයෙන්ම කෝටි ගාණක් හරි ලක්ෂ ගාණක් හරි 2000 දවස් වේදමට හරි සල්ලි ටික ගන්න පුළුවන් කියන එක තමයි ඉතින්.
4: අනිවාර්යෙන් ජාතිකල උතරයන් මල්ල හැමදාම කෝටි
3: හරි දැක්කනේ ජාතිකල උතරේ මණ්ඩලේ කියනකොටම සාමරට අනේ දෙයනේ මට ඇදුනොත් කියලා එක හිතනවා නේ සාමර
4: කෝටි ගණන් කියන්න බෑ දරා ගන්න බෑ නිපු කෝටි ගණක දිනුම් අවස්ථාව තමයි ජාතිකල උතරේ මණ්ඩල වලට දෙන්නේ ඉතින් ජාතිකල උතරේ මණ්ඩලේ තව සුවිශේෂී උතරයක් තමයි අද සම්පත කියන්නේ මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැල්පීමෙන් තමයි අද සම්පත ජයග්‍රහක තෝරගන්නේ ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 250,000ක් වට දිනා ගන්න පුළුවන්. ඒ වගේම අවසාන අංක 4 ගැලපීමෙන් රුපියල් 50,000ක් තියෙන අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක් දිනාගෙන සෙසු තෑගි දිනා ගන්නත් ඔබට පුළුවන්කමක්
3: තියෙනවා.
4: හරි. අද වියදමට හරියන ලොතරැය තමයි අද සම්පත ලොතරැය කියන්නේ බය නැතුව නිසා ගන්න. වගේ ඔය දවසේ ප්‍රශ්න ටික විසඳ ගන්න තියෙන හොඳම විසඳුම තමයි මේ. පොලියට ගන්න ණය වෙන්න කේකනාගෙන් ඉල්ල ගන්න ඕනේ නැහැ. ඉල්ලන්නත් ඉල්ලන කෙනාට දෙන්න තියෙන්න බෑ හැමදාම නේද?
3: ඒකනේ.
4: සහ හැමෝටම නැති බැරි වෙලාවෙ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන විශ්වාස කරන්න. ඔබට වරදින්නේ අනිවාර්යෙන්ම දිනුම් අවස්ථාවක් නම් ලැබෙනවාම තමයි. හරිද?
3: අනික ඉතින් තව කාට හරි සේවාවක් දෙනකොට ඒ සේවාව පිළිවෙලට දෙන්න බෑනි චාම්බර. කාට හරි බාණ්ඩ එහෙම දෙනවා නම් ඔයා හදපු බාණ්ඩයක් දෙනවා නම් එහෙම නැත්නම් ඔයාට කියලා මොකක් හරි හදා ගන්නවා නම් ඒ දේවල් පිළිවෙලට දෙන්න ඕනේ. ඔයා වෙල්ඩින් වැඩ එහෙම කරලා ඒ දේවල් හදලා දෙන කෙනෙක් නම් ඒක පිළිවෙලට කරලා දෙන්න ඕනේ. ඒකට තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් ඉන්නේ ලංකාවේ පළවෙනි වතාවට SLS සහතික කළ වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්. ඉතින් ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් ඔයාගේ වැඩවලට පාවිච්චි කරන්න නිකමට පාවිච්චි කරලා බලන්නකෝ ඒගොල්ලන්ගෙන් හම්බ වෙන මේ ෆීඩ්බැක් එක කොහොමද කියලා. අනිවාර්යෙන්ම ඉතින් තව කෙනෙක්ට කියලාම තමයි මේ ඔයා ගන්න යාට කියලා වැඩ ටික. මොකද එයා ඒක 100,000ක් හොඳට කරනවා මෙල්ලා දාන්නේ. එතකොට ඉතින් එයා හොඳට වැඩේ කරනවා. එන්සාය අපිට අමුදෙන් හොයන්න ඕනේ නැහැ කියලා කියනවා.
4: ඔයාගේ වැඩේ වැඩක් විදිහටවා කරනවා නම් ඔයා ඉන්නේ කොතනද කියලා වැඩක් වෙන්නේ නැහැ නේද? ඔයා ඉන්න තැනට මිනිස්සු එනවා හාගෙන පාරිභෝගිකයෝ එනවා ඔයාව හාගෙන.
3: ඔව්.
4: ඉතින් ඔයාගේ වැඩේ ඔයා දක්ෂයෙක්. ඉතින් ඔයාගේ වැඩේ තවත් ලස්සනට කරගන්න ඔයාට පුළුවන්කමක්
3: තියෙනවා.
4: මෙල්වා වෙලඩින් ඉලෙක්ට්‍රෝඩ වෙත යොමු වෙන්න.
3: එහෙනම් ඉතින් ඒ ටික මතක් කරලා අපි යනවා මේ සින්දුවට.

0: සුප්‍රීම් රේඩියෝ
1: හා මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
2: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
1: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තියෙන බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
3: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
1: මොන වර්ගයෙන්ද?
3: හොඳ වර්ගයකින්.
1: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
4: මෙල්වා මෙතින් දන්න කියන GI box bar. සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම. දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින්. අමතන්න 0 7 6 18 22.
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
9: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
10: සතිය දවස් පහේම දවල් දෙකට
4: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
10: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
4: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: ඔයන්නේ පණ්ඩිතු නෝන.
2: ඇයි මුදලාලි ඒ රත්තරන් වුණාට එහෙම කියන්නේ?
1: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
3: හා මුදලාලි මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
1: හදමු හදමු.
3: මම මේ GI බොක්ස් බාඩ කරන්න ආවේ.
1: දෙන්නම් කොහොඳ වර්ගයේ.
3: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිනිට විශ්වාසයක් තියෙන මෙන්වා GI බොක්ස් බා.
4: මෙන්වා බෙති. දන්න තියෙන GI බොක්ස් බා.
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
6: පෙරලිකාර සඳුදා
7: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරි.
6: සුවබර අඟහරුවාදා.
8: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
6: හැඩකාර බදාදා.
9: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
6: රසපිරි බ්‍රහස්පතින්දා.
10: මුලින්ම කරන්න ඕනේ සෞ ටික හොදලා පෙරලා.
11: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
12: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට.
13: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: ගීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: 89.1 89.3
0: Supreme Radio

0: උදේට ඇහෙන සද්ද අතරට
1: වැඩක් ඉවරයිද දැනන සැනසීම ශාමරණේද?
2: ඇත්තේ මේ සැනසීම ගැන තමයි මම කියන්න හදන්නේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය දුහරේ කටයුතු කළ කේ ස්ටාමර් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය දුරෙන් සහ කම්කරු පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිලවශ නිය දවසේදී නිවේදනය කළා. මේ සම්බන්ධයෙන් ඔහු කතාවකුත් කළා. ඒක තුළ ඔහු විශේෂම මේ කම්කරු පක්ෂයේ සහ ඒ පක්ෂයේ ගොඩනගන්න ඔවුන්ගේ තිබුණු මහන්සිය සහ බ්‍රිතාන්‍ය අද තිබුණු තැනින් උඩට ගේන්න තමන්ගේ තිබ්බ උත්සාහය සම්බන්ධයෙන් ලොකු විස්තරයක් කතා කරගෙන ගියා නිබ්බු. ඒකේ එකින් එක ඔවුන් කරුණු කතා කළා, මෙන්න මේ වගේ දේවල් අපි කරා කියලා. ඒතොර මටම ලැජ්ජා හිතුණා, අපි කාගෙන්ද එහෙම එකක් අහලා තින්නේ අපේ රටේ කියලා. එහෙම කතාවක් මට මේකේ මේ කියන්න ඕනකම තියෙන්නේ මෙතන කතාව ඔහු අවසන් කරනවා හරි සංවේදී කාරණාවකින් නෙවෙයි. උසහායක මං හිතන්නේ මිනිස්සුයෙකුට මේ ලෝකේ තියෙන වැදගත්ම කාරණාවක් කියලා මට දැනුණු නිසා මං ඒ කතාව තුළ සාරාංශ කරලා ගත්තට පස්සේ ඔහුගේ කතාව අවසන් කරපු තැනට මං එන්න කැමතියි. ඔහු කියනවා, සෑම කෙනෙකුටම ගරු කරමින් සියලු දෙනාටම වටිනාකම දෙමින් සාධාරණ රටක් ගොඩනැගීමට අපි උත්සාහ කළා. වරප්‍රසාද ලත සුළු පිරිසකට පමණක් නොව සැමට ධනය සහ අවස්ථා ලබා දීම අපේ අරමුණ වුණා. ඒ වගේම අපි අවුරුදු දෙකක් තුළ ඉටු කර ඇති දේ ගැන බලන්න කියලා ඔහු ආරාධනා කරනවා සහ මිනිසුන්ට හිතලා දේ කරන්න කියලා යෝජනා කරමින් ඔහු අවසානයට එනවා. නිපුව ඔහු අවසානයේදී කියනවා, මම රටේ ඉහළම රැකියාවෙන් ඉවත් වී ගියාට පසු මම මගේ ජීවිතයේ වැදගත්ම කාර්ය වෙනුවෙන් වැඩි කාලයක් ගත කරනවා. ඒ තමයි හොඳ සහ නරක කාලවලදීත් මගේ පැත්තේ නොසැලී සිටි මගේ සුන්දර බිරිඳ වෙනුවෙන් හොඳම ස්වාමි පුරුෂයා ලෙස කටයුතු කිරීම වගේම මගේ ආඩම්බරය සහ ප්‍රීතිය වන මගේ ලස්සන දරුවන්ට මට කළ හැකි හොඳම ආකාරයෙන් පියාවීම තමයි ඔහුගේ මෙතරින් පසුව තියෙන බලාපොරොත්තු සහ ඔහුගේ රාජකාරී කියලා ඔහු කියන. මම හිතන්නේ අපි ලෝකේ මොන තනතුර දරුවත්, අපි ලෝකේ කවුරු වුණත්, අපි බිලියන ට්‍රිලියනපතියා බලයෙන් ධනෙන් කවුරු වුණත් අපි ළඟ වැටෙන පරදින දිනන හැම වෙලාවකම අපි ළඟින් අපේ පවුල නේද? ඊට වඩා සතුරක් මිනිස්සෙකුට තියෙනවා කියලා නම් ඉති විශ්වාස කරන්න අමාරුයි.
1: අනිවාර්යයෙන්.
2: එහෙම සැනසීමෙන් තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා තමන්ගේ වෘත්තියෙන් තමන්ගේ දේශපාලනයෙන් හෝ ඉවත් වෙලා ගිහිල්ලා පවුල ළඟ ඉන්න සැනසීමක් තියෙනවා කියන්නේ මිනිහෙකුට කොච්චර වටින දෙයක්ද නේද?
1: ඒ කියන්නේ ගොඩක් කලාවට දැන් ලංකාවේ අපේ කට්ටිය ගත්තොත් එහෙම ඡාවද ඔෆිස් එකේ වෙලාම ඉන්න බලන්න ගෙදරට යන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ අතින් බලද්දී තමන්ගේ කාලේ තමන්ට හම්බ වෙච්ච ඒ කාර්යය නිමා කරලා ඉවර වෙලා තමන්ගේ පවුලත් එක්ක සතුටින් ආදරෙන් ඉන්න ඔහු කල්පනා කරනවා, අපිට මගේ අරුණේ කොතනද, අපිට වැඩදුනේ කොතනද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. සහ අපේ ගොඩාක් සමහර අය ඔය විදියට බලය අතාරින්න කැමති වෙන්නේ නැහැ චාමර. බලය හැමදාම තියාගෙන ඉන්නයි ඕනේ. පුටුව නැති වුණත් කොහොම හරි ඒ හා සම්බන්ධ බලය තියාගෙන ඉන්න තමයි හැමදේම උත්සාහ කරන්නේ. ඒක බලෙන් හෝ හොඳින් හෝ නරකින්
2: අනිවාර්යයෙන්
1: ඒ දෙකෙන්ම තියාගන්න උත්සාහ කරන්න. හැබැයි එතර නැතුව අපිට සනසීම අපේ ජීවිතයේ අවසාන කාලය ගෙවාගෙන යන්න පුළුවන් නම් අන්න එතන තමයි අපිට අර කිව්ව මම දැන් ඉන්නේ සනසීම කියන හැඟීම හිතේ තියෙන්නේ.
2: සමහර මිනිස්සු මේ විශේෂයෙන්ම අපේ මහජන නියෝජිතයන් ලෝකෙ ගත්තොත් කොතනකදීත් අසීමාන්තික කැපකිරීම තමන්ගේ රටවල් දියුණු කරන්න කරලා
1: තියෙනවා.
2: තමන්ගේ පවුලයලට මිස් වෙලා තියෙනවා, තමන්ගේ දරුවෝ මිස් වෙලා තියෙනවා ගොඩක් තැන්වල. ඒක නිසා AI සිස්ටම් හදලා තියෙනවා රටක දියුණු බව කියලා කියන්නේ මෙන්න මේකට නේද? ඒ දියුණු බව වෙනුවෙන් නැප කැප වුණු මිනිස්සු අවසානයේදී තෝරගන්නේ සුර සැප රාජමාලිගා, ලොකු පෙන්ෂන් එකක්, ලොකු වාහනයක්, ලොකු ගුවන් යානා ටිකක්, ලොකු දූපතක තනියෙන් ඉන්න විශාල හෝටලයක් නෙවෙයි. අවසානයේදී හැමෝම තෝරගන්නේ මේ වගේ ඉතාමත් අපි දන්නේ නැහැ දේශපාලනික වශයෙන් කොහොමද ඒ කම්කරු පක්ෂයේ සහය සිද්ධ වුණු කාරණාව කියලා. හැබැයි පියකු ලෙස මහජන නියෝජිතයෙකු ලෙස ඔහුගේ අවසානය මට ඇත්තරම සංවේදී වුණා. මොකද ඒක තමයි රටක දියුණුකම කියන්නේ. මිනිස්සුන්ගේ මානව සම්පතේ දියුණුකම කියන්නේ අර මොකුත් වරප්‍රසාද නෙමෙයි අවසානේ. මට මගේ පවුල තිබ්බනම් ඇති කියන තැනට මිනිහෙකුට එන්න පුළුවන් නම් නේද? කොච්චර දෙයක්ද ඒක?
1: එහෙනම් ඉතින් අපි ඒගෙන කියන ගමන් අදට වැඩසටහන නියම කරන්න ලෑස්ති. හැබැයි ඒක කලින් මතක් කරන්න ඕන අපිටත් ඔය වගේ හීන තියෙනකොට ඒ හීනවලට යන්න සමහරත වෙලාවට ශාමල අපේ ආර්ථිකයේ ඉඩ දෙන්නේ නැහනේ. ඉතින් ඒ ආර්ථිකයේ ඉඩ දෙන්නවා ජාතිකතරේ මණ්ඩලත් එක්ක අපි හිතනොත් එහෙම. මොකද
2: ආර්ථිකයේ ඉඩ දෙන්නේ නැහැ IMF එක බෑ කියන හින්දා.
1: ඔව් ඒක නිසා. හැබැයි ඉතින් ජාතිකතරේ මණ්ඩලය කියනවා මේ මොන දේ වුණත් ඔය බය වෙන්න එපා, අපි ඉන්නවා යුදවට. ඔයාලට පුළංකම තියෙනවා අපිත් එක්ක එකතු වෙලා ඒ ගමන හදාගන්න
2: කියලා. කවුරු කොහොම වුණා කිව්වා ජාතිකතරේ මණ්ඩලයේ ලොසැලි දිනුම් අවස්ථා දෙමින් තමයි ඉස්සරහට යන්නේ. ජාතිය මහා ධන සම්පත ධන නිධානය කියන තේ වගේ සුවිශේෂී ලොතරැයියක්. මොකද මැයි මාසේ 29 වනදා කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාගලාභී කඳු උඩ රටින් බිහි කළ ඔබටත් පුළුවන් වාසනාවන්තයෙක් වෙන්න. කෝටිපතියෙකු 20 ලක්ෂපතියෙකු වුණ අතරතුරේදී සෑම ඉරිදා දිනකම Sunday bonus වාසනාවක් ඔන්න ඔයාට තියෙනවා. වැඩි වැඩියෙන් ගන්න ජාතිය මහා ධන සම්පත ධන නිධානය ලොතරයිපත් ජීවිතය ගොඩදාගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලේ.
1: එහ නගිතින් ඒගෙන මතක් කරන ගමන් අදට වැඩසටහන නිමා කරලා අපි යනවා. අපි ආපහු එන්නේ හරියටම හෙට උදේ 7ට මනීෂාවේ තියෙන සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන.
2: එහෙනම් ජය වේවා, සුබ දවසක් හැමෝටම. මං චාමර.
1: මම නිපුනිකා.

0: විග්‍රහය
1: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහ දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: අයිබෝවන් සුබෝදයසනක් අලුත් පැයක් වෙලාව මතක් කරන්න උදේ 10යි දැන් වෙලාව
6: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
7: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: අයිබෝවන් සුපුම සුවදෑසනක් උදේ 10යි විනාඩි 7යි දැන් වෙලාව. ඒ කියන්නේ සුවබර අගහරුවාදා දවස පටන් ගන්න තමයි ඔන්න මේ සූදානම් වෙන්නේ. උදේ 10 වෙනකොට ඉතින් සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් අරගෙන මම ඔයාගේ ළඟට එනවා කියනද ඔයා දන්නවනේ. ඉතින් අද මට කතා කරන්න, එහෙමත් නැත්නම් අපිට කතා කරන්න වෙන් වෙලා තියෙන්නේ කොහොමද අපි සුවෙන් ඉන්න ඕනේ, අපි ලෙඩ රෝග වලට බය නැතුව ඒ දේවල් වලට මුහුණ දෙන්න ඕනේ කොහොමද, එතකොට ලෙඩ රෝග කලින් අඳුනා ගන්න ඕනේ කොහොමද, එහෙමත් නැත්නම් අපේ ආහාර රටාවට එකතු කරගන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත කෑම බීම වර්ග මොනවද, ඒ වගේ දේවල් අපිට ගෙදරදීම හදාගන්න පුළුවන්ද, මෙන්න මේ කියන දේවල් කතා කරන දවසනේ සුවබ රඟහරුවාදා දවස කියලා කියන කොටින්ම කියනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ කොහොමද. දැන් මේ දවස්වල තියෙන ඔය වෛරස් රෝග වලින්, එතකොට ඒ දේවල් වලින් පරිස්සම් වෙලා ගෙදෙට්ට වෙලා ඉන්න ගමන් අපේ අනෙත් කාර්ය බහුලත්වයටත් මුල් තැන දීගෙන ගෙදෙට්ට වෙලා ඉන්නකොට අපි පරිස්සම් වෙන්න ඕනේ කොහොමද කියන දේවල් ගැන විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් එකම දවස තමයි සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුවබර අඟහරුවාදා දවස කියලා. කියන්නේ එහෙමනම් ඉතින් ඔන්න අදත් සූදානම් වෙනවා ඒ වගේම කරුණු කාරණා ගොඩාක් වත් එක කතා කරන්න. ඉතින් මේ දේවල් දැනගන්න අනිවාර්යෙන්ම හුදේ 10 ඉඳන් දවල් 12 වෙනකම් මේ පැය දෙක මග අරගන්නේ නැතුව ඔයාට සුප්‍රීම් රේඩියෝ ලයිෆ් ස්ටයිල් අහගෙන ඉන්න සිද්ධ වෙනවා. හරි, එහෙමනම් ඉතින් මේ දේවලුත් එකින් එක ඔය විදිහට මතක් කරගෙන කතා කරන්න පුළුවන් කියලාත් මතක් වෙනවා. අට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp එක ඔන්න උදේ ඉඳන්ම ඕපන් වෙලා තියෙනවා. ඒ පැත්තට පුළුවන් වට WhatsApp message එකක් එවන්න 0718 89 83 83. මම වැඩිපුර කැමති ඔය මේ පැත්තට චුට්ටක් කතා කරන්න ඕන, මොකද ඔය කටහඬ අහන්න පුළුවන්නේ. හරි, එහෙමනම් ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඔන්න මම තව චූටිම චූටි වෙලාවකින් TikTok live එකක් කරනවා. ඉතින් Supreme Radio TikTok page එක පැත්තට ගියොත් එහෙම මගේ live එකට join වෙන්න ඔයාලට chance එක තියෙනවා. අපිව follow කරලා තිබ්බොත් ආයෙත් page එකට යන්න දෙයක් නැහැ. මම live එකක් ආව කියලා ඔයාලට notification එක ඔයාගේ phone එකට එනවා. හරි, එහෙමනම් ඉතින් ලස්සන සින්දුවකින්ම අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න උදේ 10යි විනාඩි 9යි දැන් වෙලාව. මම මනිෂා.

0: ඔබ යහපත් නම් විවේචන අපහාසවලට කලබල නොවෙන්න. ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
0: අලුත් වෙලා.
1: පහසු වෙලා.
0: තෑගි පැඩි
1: වෙලා. අංක 1යි ලග්න 1යි.
0: 100ක්ම ඔබ යතේ.
1: අංක 2ක් ගැලපුණාම
0: රුපියල් 1000ක්ම අතේ.
1: අංක 2යි ලග්න 1යි
0: 2500ක් අතේ. අංක 3ට
1: 50000.
0: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
0: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න උදේ 10යි විනාඩි 17යි දැන් වෙලාවපා.
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහගම්පොළ
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: අවසාන ප්‍රශ්නය ආශා පිටමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
5: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
6: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
7: ටෙම්පෝ ටවුන්
6: with ආශි.
8: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0818-893-893 වට්සප් කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
9: 89.1 89.3
10: සුප්‍රීම් රේඩියෝ.

0: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
1: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පලාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා මුදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතියි ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා, මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින් දව රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.
2: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා Supreme Lifestyle.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. උද 10යි විනාඩි 27යි දැන් වෙලාව. ඉතින් සුබර අගහරුවාද දවස තමයි මේ විදිහට අහගෙන ඉන්නේ. දැන් මේ දවස්වල තියෙන මේ කාලගුණයේ වෙනස් වීම එක්ක අපි හැමෝම දන්න කාරණාවක් තමයි වෛරස් කියන දේවල් හරිම ඉක්මනින්ම මේ කාලය ඇතුළතදී ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් මේ දේවලුත් එක්ක ඔන්න මේ පුංචි දරුවන්ව අපි වැඩි වශයෙන්ම පරිස්සම් කරගන්න ඕන කාලයක් තමයි මේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. මොකද අනිත් හැමෝටම කලින් පුංචි දරුවන්ටයි වයස්ගත වැඩිහිටියන්ටයි තමයි මේ වෛරස් රෝග ආසාදනය වෙන්න බලන්නේ. ඉතින් ඒ නිසා පුංචි දරුවන්ව හැකි තාක් පරිස්සම් කරගන්න දෙමව්පිය විදිහට අපි සැලකිලිමත් වෙන ඕනේ. ඉතින් ඒත් එක්කම සෞඛ්‍ය අංශ කියලා තියෙන දේවල් වලට අපි හරි අවධානයක් දෙන්න ඕන කියන දේත් මතක තියාගන්න ඕනේ. මොකද සෞඛ්‍ය අංශ මේ දවස්වල කියලා තියෙනවා දරුවන්ට වැළඳෙන අලුත් වෛරස් එකක් හඳුනාගෙන තියෙනවා කියලා. ඉතින් මේ දේවලුත් එක්ක වැඩිපුර සෙනඟ ගැවසෙන තැන්වල එතකොට පාසල් වලට දරුවෝ යවනකොට පුංචි හරි කැස්සක් හෙඹිරිස්සාවක් ඇඟේ උණගතයක් තියෙනවා නම් ඒ දරුවන්ව ඒ තැන්වලට යොමු කරන්න එපා කියලා වැඩි වශයෙන්ම සෞඛ්‍ය අංශ මේ දවස්වල දැනුවත් කියලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපි හරියාකාරව පිළිපැත්තොත් අපිට පුළුවන් අපේ පුංචි දරුවෝ ටික හරි පරිස්සමට බලාගන්න. ඉතින් මේ දවස්වල මේ දරුවෝ අතරේ පැතිරෙන වෛරස් වර්ගයක් තමයි එන්ටරෝ වෛරස් මෙනින්ජයිටිස් කියලා කියන්නේ. ඉතින් මේ රෝගය ගැන කතා කරනකොට වෛද්‍යවරු කියන විදිහට මොළය සහ සුසුම්නාව වටා තියෙන ආරක්ෂිත පටලවල ආසාදනය වීම නිසා තමයි මේ වෛරස් තත්ත්වය දරුවන්ට ඇති වෙනවා කියලා කියන්නේ. ඉතින් දැන් මේ රෝගය ගොඩාක් වෙලාවල් වලට නම ඇහිච්ච ගමන් අපිට හිතනනේ අම්මෝ ලොකු රෝගයක්. හැබැයි දැන් මේක වැළඳුනොත් එහෙම ලොකු රෝගාබාධ වලට ලක් වෙනවා මෙහෙම කියලා හිතනවනේ අපි. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේක ප්‍රධාන වශයෙන්ම දරුවෝ අතරේ තමයි ව්‍යාප්ත වෙන්නේ. ඒත් එක්කම මේ රෝගය අපිට සුව කරගන්න පුළුවන් රෝගයක් කියන දේත් වෛද්‍යවරු සෞඛ්‍ය අංශ මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ රෝගේ රෝග ලක්ෂණ මතුවෙන්න දින 3ක් දින 7ක් දක්වා කාලයක් ගත වෙනවා කියලත් සඳහන් කරනවා. ඉතින් රෝග ලක්ෂණ විදිහට කතා කරනකොට උණ, හිසරදය, වමනය, ඒ වගේම වෙනත් අපහසුතාවක් දරුවට තියෙනවා නම්, ඔයාට දැනෙලා තියෙනවා නම් දරුවට මේ වගේ අපහසුතාවක් තියෙනවා කියලා, අනිවාර්යයෙන්ම මොනව හරි පේන් කිලර්ස් වර්ග එතකොට ඒ දේවල් දරුවට දෙන්නේ නැතුව සෞඛ්‍යංශ සඳහන් කරනව අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිලා වෛද්‍ය ප්‍රතිකාර දරුවව ඒ ප්‍රතිකාර වලට යොමු කරන්න කියලා. මොකද එහෙම වුණොත් මේක මේ වෛරස් එකද එහෙමත් නැත්නම් වෙනත් රෝගාබාධයක්ද කියන දේ කලින්ම හඳුනා ගන්න පුළුවන්කමක් තියෙනවා. මොකද දැන් මේ වෛරස් වර්ගත් එක්ක ඩෙංගු අධි අවදානම් තත්ත්වයට පත් වෙලා තිනු. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ කාලය ඇතුළතදී අපේ දරුවෝ වගේම අපේ පරිස්සම ගැනත් අපි අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම හිතන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ පුංචි උණක් කැස්සක් හෙඹිරිස්සාවක් මේ වගේ වෙනත් අපහසුතාවයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම gedare ඉඳන් ප්‍රතිකාර කරනවා වෙනුවට සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියන දේ තමයි මේ විදිහට සෞඛ්‍ය අංශ වැඩි දුරටත් සඳහන් කළා තියෙන. ඉතින් මේ හැම තොරතුරක්ම ඔයාට බලන්න පුළුවන් සෞඛ්‍ය ප්‍රවර්ධන අංශයේ Facebook පිටුවට ගියොත් එහෙම. ඉතින් මේ හැම මේ විශේෂයෙන්ම මේ කුඩා දරුවන්ට වැළඳෙන රෝගාබාධ වෛරස් ගැන එතකොට දැන් මේ තියෙන ඩෙංගු ව්‍යාප්තිය ගැන මේ හැම දෙයක්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ Facebook පිටුවේ හරි අපූර්වට පළ කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනත් අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න ඕනේ. ඉතින් මේ රෝගයේ අධි රෝග ලක්ෂණ ගැන කතා කරනකොට දරුවන්ගේ බෙල්ලේ තදගතයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් අධික හිසරද තත්ත්වයක් තියෙනවා නම් දරුවා වෙනදට වැඩිය ව්‍යාකූල තත්ත්වයක් පෙන්වුම් කරනවා නම් එහෙමත් නැත්නම් නිදිමත ගතිය දරුවගේ වැඩිපුර දකිනවා නම් ඒ වගේම තමයි වලිප්පු තත්ත්වයක් තියෙනවා නම් ප්‍රමාද නොකර අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියන දේ වෛද්‍යවරු සඳහන් කළ තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ ගැන අවධානය යොමු කළ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දෙමව්පියෝ විදිහට ඔබට මතක් කරන්නේ අපි සමහරක් වෙලාවල් වලට හිතනවානේ ඔය ඔළුව කැක්කුමක් එහෙම හැදිච්ච ගමන් මොකක් හරි පේන් කිලර් වර්ගයක් දීලා අපි මොකද කරන්නේ දරුවව පාසලට පිටත් කරලා යවනවා. හැබැයි එහෙම කරන්නේ නැතුව අපිට පුරුවන් නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක්ට පෙන්නල මේ දරුවට උන ඔළුවකැක්කුම එතකොට මේ දේවල් තියෙනවනම් ඒ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න මේ වගේ වෛරස් ආසාදන තත්ත්වයන්ගෙන් අපිට පුළුවන් අපේ දරුවන් පරිස්සම් කරගන්න. ඉතින් මේ රෝගය අපිට පුළුවන් එදිනෙදා අනුගමනය කරන්න පුළුවන් සරල පුරුදු කිහිපයක් තුළින් පාලනය කරන්න. ඉතින් මේ ගැන කතා කරනකොට ඔයාට පුළුවන් නම් ඔයාගේ දරුවට සබන් යොදා දෑත් පිරිසිදුවට තියාගන්න කියන්න. ඔන්න ඒකෙන් මේ රෝගය ඉක්මනින්ම වළක්වා ගන්න පුළුවන් කියලා සෞඛ්‍යංශ සඳහන් කරනවා. ඒ වගේම කහිනකොට කිවිසුම් යවනකොට වැලමිට හෝ ලේන්සුවකින් මුව ආවරණය කරගන්න දරුවට මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඔය දීමට ගන්න ජලය අනිවාර්යෙන්ම පිරිසිදු ජලය පමණක් දරුවට ලබා දෙන්නත් මතක තියාගන්න ඕනේ. ඒත් එක්කම පොදුවේ පාවිච්චි කරන මතු පිටවල් නිතරම පිරිසිදු කරන්නත් දෙමව්පියෝ විදිහට මතක තියාගන්න කියන දේවල් තමයි මේ විදිහට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්ය අංශය. මේ රෝගී තත්ත්වය පිළිබඳව එහෙමත් නැත්නම් මේ වෛරස් ආසාදන තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළා තියෙන. ඉතින් මේ හැම දෙයක්ම මම අර කලින් කිව්වා වගේ ඔයාට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ Facebook පිටුවට ගියොත් බලාගන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් ඉතින් අපේ දරුවෝ පරිස්සම් කරගන්න සහ අපේ පරිස්සම සලසා ගන්න අනිවාර්යයෙන්ම උනන්දුව සහ කැපවීම තියෙන්න ඕනේ අපිට. ඉතින් ඒ නිසා අපේ දරුවෝ අපි පරිස්සම් කරගත්තොත් අපිට පුළුවන් මේ අමාරු කාලය පහු කළා හරි ලස්සන කාලයක් කායමත් ලබා ගන්න. මොකද මේ දවස්වල මේ වර්ෂා තත්ත්වය, එතකොට මේ වෙනස් වෙන කාලගුණ රටාව, මේ හැම දෙයක් එක්කම වෛරස් ආසාදන තත්ත්වයන් බොහෝමයක් අපේ රට තුළින් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට ඩෙංගු අධ්‍යවදානම් තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් ගැනම දෙමව්පියෝ විදිහට අපි අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. එහෙමනම් ඉතින් මේ ගැන තමයි අද සූබරංහරුවාදා දවසින් මට මුලින්ම මතක් කරන්න හිතුනේ. දරුවන්ට මේ දවස්වල වැළඳෙන රෝගයක් විදිහට තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළා තියෙන්නේ එන්ටරෝ වෛරස් මෙනින්ජයිටිස් කියන මේ වෛරස් වර්ගය. ඉතින් ඔබේ දරුවා ගැනත් අනිවාර්යයෙන්ම හොඳ සැලකිල්ලෙන් ඉන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙමනම් ඉතින් ඒත් එක්කම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕනේ ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112 510 510. එහෙම නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට WhatsApp message එකක් 0718 89 3 83. සින්දුවකට යන්න කලින් මට හිතෙනවා පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලම සින්දුවකට ගියොත් හොඳයි කියලා. ඒ නිසා දිගටම අහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 34යි දැන් වෙලාව.
1: පුරාපිටල බාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ කිරිපත් ගොඩ චාන්නික බ්‍රස් ට්‍රේනර්ස් සරණේරෝ දොරලෝ පිටන පහන් ඇතුළෝ සියලුම පිටන අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රස් ට්‍රේනර්ස් නුවර පාර කිරිපත් ගොඩ.
2: The welcome show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
3: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාවලට අනුව නම් ජපානෙ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ තන මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
2: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට welcome show.
3: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
0: ඇයි අනේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තෝ වෙනුවෙන්මයි
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්.

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් දැන් වෙලාව 2:46.
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
4: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
5: අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
6: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
5: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
3: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
2: අතන මෙතන කොතනත් සතියේ දවස් 5ම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන් වී බෑක්
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
5: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
1: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The Welcome Show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් 5ම උදේ 7ට. The Welcome Show.
1: අනුග්‍රහය.
8: එන්න පියල් 40ට දිනුම් අවස්ථාවක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිෂ්ඨ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝකරේ මණ්ඩලයේ
9: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
11: මගේ හඬ මගේ රට.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: දහයයි විනාටි පනස් දෙකයි දැන් වෙලාව. ඉතින් ඔම පැතර කතාකිරපු කිප දෙනෙක් ඉන්නව සූපරඟහරුවාද දවස් සහගෙන ඉන්න ගමම්ම. ඉතින් ඒ කට්ටියවත් එකතු කරගෙන ලයිව් එක ඉන්න කට්ටියවත් එකතු කරගෙන තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මම මුලින්ම යනවා බොරලැස්ගමුව පැත්තට. ඒ පැත්තෙන් තිලක් මට කතා කරා, අතුල, රසල් ඒ වගේම චිත්‍රා, ස්වර්ණා, කරුණාවති, පත්මිනි ඒත් එක්කම සුප්‍රීම් රේඩියෝ කාර්ය මණ්ඩලය හැමෝමත් හැරිම ආදරෙන් ඊළඟ සිඳුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඔන්න මම රටේ හැමෝම එකතු කරගන්නවා. හෙන ඒත් එක්කම සමන්ත කතා කරා කැස් බෑවෙන්න, ජයසිංහ ඒ වගේම පුතා ජනිත් දුවල දෙන්න, පවනී ඒ වගේම වාසනාය, හල්පිට සමන් කතා කරා. නෑ, හල්පිටින් සමන්වත් එකතු කරගෙන පවිත්‍රතා විරෝ ටිකත් එකතු කරගෙන අපේ ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටියවත් එකතු කරගන්න ගමන් TikTok live එක පැත්තටත් යන්න ඕනේ. පැත්තේ සාශින්න වයෙත් එක්කම ඉෂු ඉන්නවා. සෙනවිරත්න, කල්හාර, නවාංජනා, වෙරෝනිකා එවගේම හංසජිත්, එතකොට සාරා, විශූල, කුමල්ලේ, අචින්දු, එතකොට අපේ නෙත්මී, එත් එක්කම ජව්ව ඉන්නවා, එතකොට මුතු ඉන්නවා. ඔන්න මුතු ආව එකතු කරගත්තා. ඒ වගේම තීක්ෂණ තිනෙත් ඉන්නවා. ඔන්න තිනෙත් ආවත් එකතු කරගන්නවා මම. ඒත් එක්කම තව කවුද ඉන්නේ? චිකා ඉන්න වාචිකා. ඔයාවත් මම හරිම ආදරෙන් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. තරඳු තිසර, තරඳු ඔයාවයි, තාරුක් ඔයාවයි, ඒ වගේම දුලා ඔයාවයි, මේ කටි ඔක්කොම එකතු කරගෙන එහෙමනම් මම ඊළඟ සින්දුවට තමයි යන්න ලෑස්ති වෙන්නේ. දෙකට මහගෙනින් අහගෙනින්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112512516 කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් එවන්න පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් 0718893899 893ට. හරිද? එහෙමත් නැත්නම් අපේ TikTok live එක පැත්තට එන්න පුළුවන්. මේ පැත්තට ආවොත් එහෙම මේ පැත්ත වෙන සියලුම දේ ඔයාට බලා කියා ගන්න හැකියාවකුත් ලැබෙනවා. හිනයි සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්න. දෙකට මහගෙනින් 0216 විනාඩි 54යි දැන් වෙලාව.

0: අලුත් පැයක් වෙලාව මුදක් කරන්නන් 11 වෙනාඩි එකයි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: එන්නා.

89.1 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ කොතනද

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: එකොළහයි විනාටි හතයි දැන් වෙලාපොය කියන්න අපි දෙවනි පැත් එක තමයි මේ විදිහට එකතු වෙන්නේ සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් සුවබර අගහරුවාදා දවස් අහගෙන ඉන්නකොට මට හිතෙනවා දෙවනි පැයේ මුලින්ම පොඩ්ඩක් වතුර ගැන කතා කරන්න ඕන කියලා. දැන් ඇත්තටම මේ දවස්වල අපි දන්නවනේ වෛරස් රෝග බොහෝමයක් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා. ඉතින් මේ හැම දෙයකටම අපිට උත්තර දෙන්න පුළුවන් එකම දෙයක් තමයි වතුර කියලා කියන්නේ. සමහරක් උත්තර අපිට දෙන්න පුළුවන් වතුර අයින් කළා, වතුර රැඳෙන තැන් අයින් කළා. එතකොට මදුරුවන්ට බෝ වෙන්න තියෙන ප්‍රවණතාවය අඩු කරන්න අපිට වතුර අයින් කළා. මේ විදිහට අපිට එක තැනකදී මේ වතුර වලින් උත්තර දෙන්න පුළුවන්. හැබැයි එහෙම උත්තර දෙනකොට අපිට තවත් විදිහකට ඕන දෙයක් තමයි වතුර කියලා. කියන ඇත්තටම මේ දවස්වල මේ තියෙන වෛරස් රෝග බොහෝමයක් අඩු කරගන්න අපිට වතුර උපකාරී කරගන්න පුළුවන්. ඒ කියන්නේ වතුර නිතරම අපි බොනවනම් උන අපිට පුළුවන් මේ තියෙන හැම දෙයක්ම කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපේ ඇඟ ඇතුළට එන්න බලන වෛරස් වළක්වා ගන්න අපිට පුළුවන්කම තියෙනවා අපි හොඳට වතුර බිව්වොත්. එහෙම එක තමයි මම මේ කලින් කිව්වේ. දැන් ඇත්තටම අපි වතුර බොනවා නම් මොනවද අපිට ලැබෙන්නේ? මේ ගැන සුබ රඟහරුවාද දවසින් මම කලින් දවසකුත් කතා කළා තියෙනවා. හැබැයි මට හිතුණා මේ දැන් වෛරස් රෝග පැතිරෙන මේ කාලේදී අනිවාර්යයෙන්ම මේ ගැන චුට්ටක් කතා කරන්න ඕනේ කියලා. මොකද අපේ ඇඟ ඇතුළේ තියෙන ලෙඩ රෝග සනීප කරගන්න නම් මේ හැම දෙයක්ම අපිට මුත්‍රා මගින් පිට කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕනේ. ඉතින් වතුර බිව්වොත් අපිට මොන වගේ දේවල්ද අපේ ශරීරයට ලැබෙන්නේ කියන කාරණාව ගැන කතා කරන්න ඕනේ කියලා මට අද දවසේදී හිතුණා. ඉතින් ප්‍රධාන වශයෙන්ම අපේ ශරීරය විචලනය වෙන එක අපිට වතුර තුළින් වළක්වා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි හොඳට වතුර බොන්න කියලා වෛද්‍යවරු සඳහන් කරන්නේ. ඒත් එක්කම වතුර කියන්නේ මොළයේ ක්‍රියාකාරීත්වයට වැඩිපුරම උදව් වෙන සාධකයකට. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි වතුර බොන්න ඕනේ. වතුර අඩු වුණොත් එහෙට්ටුව, අවධානය අඩුවීම, හිස්රදය වගේ දේවල් අපිට ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න කියන දේ වෛද්‍යවරු නිතරම සඳහන් කරන්නේ මෙන්න මේ හේතුව නිසාම තමයි. ඒ වගේම තමයි අපේ වකුගඩුවල තියෙන ක්‍රියාකාරීත්වයට වැදගත්ම වෙන සාධකයක් තමයි මේ වතුර කියලා කියන්නේ. එහෙමනම් ඉතින් වතුර අඩුවෙන් බොන කෙනෙක් නම්, වතුර ගොඩාක් වෙලාවට බොන්න බැරි වෙන කෙනෙක් නම්, වතුර කියන දේ අමතකම වෙලා තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන්කම තියෙනවා අඩුම තරමේ වතුර කෝප්පයක් ළඟින් තියාගෙන හරි ඔයාල වතුර ටිකක් බොන්න. මොකද එහෙම වුණොත් ඔයා දිගින් දිගටම වතුර වගේ ශරීරයට ලබා ගත්තොත් මේ කියන ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙම නැති වුණොත් ඉතින් ලොකුම ලොකු ලෙඩ රෝග තොගයක් ඔයාට ලංකර ගන්න තමයි වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේම පරිස්සම් වෙන නම් අනිවාර්යයෙන්ම වතුර බොන්න කියන දේ තමයි මේ විදිහට මම ඔයාට මතක් කරන්නේ. ඒත් එක්කම මලබද්ධය අඩු කරගන්න ජීර්ණ ක්‍රියාවලියට ලොකු සහයක් වතුර වලින් ලැබෙනවා කියන දේ තෝ මතක තියාගන්න ඕනේ. අපිට පේන දේවල් නෙවෙයි මේ අපේ ශරීරයේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලින්. ඉතින් මේ හැම දෙයකටම වතුර කියන දේ ප්‍රධාන සාධකයක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි කැමතින ගෑනු ළමයින විශේෂයෙන්ම කැමති අපේ හැම ලස්සනට තියාගන්න. ගෑනු ළමයි විතරක් නෙවෙයි, දැන් මෙහෙම කිව්වහම පිරිමි ළමයි හයි ඇයි මනීෂ අපි කැමති නැද්ද අපේ සම ලස්සනට තියාගන්න කියලා? නැද්ද, ඒගොල්ලම කැමති. ඉතින් අන්න ඒ විදිහට සම ලස්සනට තියාගන්න කැමති කෙනෙක් නම් ඔයත් අනිවාර්යයෙන්ම වතුර පාවිච්චි කරන්න ඕනේ. මොකද සමේ ඉරිතැලීම් තත්ත්වය, එතකොට වියලි ස්වභාවය නැති කරගන්න පුළුවන් වතුර හරි විදිහට අපි පානය කළොත්. ඉතින් ඒ නිසා මෙන්න මේ දේවල් මතක තියාගෙන ඉන්න. වතුර කියලා කියන්නේ ඕනම බෙහෙතකට, එහෙමත් නැත්නම් ඕනම ලෙඩකට හොඳම බෙහෙත තමයි වතුර කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම වතුර හරියට බොන්න මතක තියාගෙන ඉන්න ඕනේ. සමහරක් වෙලාවල් වලට කෙනෙක් කියනවා මෙන්න මේ ප්‍රමාණයක් බොන්න ඕනේ, මේ ප්‍රමාණයක් බොන්න ඕනේ කියලා ප්‍රමාණ ගණන් කියනවා. හැබැයි අපේ බර අනුව, අපේ උස අනුව මේ වතුර බොන ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා තමන්ට පුළුවන් විදිහට දවසකට වතුර බොන්න ඔයා මතක තියාගෙන ඉන්න ඕනේ. ඒක තමයි අනිවාර්යයෙන්ම විශේෂ වෙන්නේ. එහෙමනම් ඉතින් වතුර ගැන තමයි මට මුලින්ම දෙවෙනි පැයේ මතක් කරන්න ඕනේ කියලා හිතුනේ. මොකද වතුර මේ දවස්වල අපි පාවිච්චි කරන්නත් ඕනේ, මේ දවස්වල අපි වතුර වලින් පරිස්සම් වෙන්නත් ඕනේ. ඔය දෙකම පොඩක් මතක තයාගෙනන්න ඕන වතුර ගැවසන තැන්තිය නොන හෙමත් නැත වතුර රැදෙන තැන්තිය නොන අනිවාර්යම ඒ දේවල් අස්පස් කළ තයාගන්නත් මතක තයාගන්න ඕන මොකද නිරන්තරයෙන්ම මේ මතක් කරන්නේ ඩෙංගු අවදානම ගැන ඉතින් ඒ නිසා ඒකනත් මතක තයාගෙන ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන දිගට මහගෙන ඉන්න හගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 011 2 510 510 වෙලාවත් මතක් කරන්න 11 වෙනාඩි 12 දැන් වෙලාව වහා

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් 11 වෙනිදා දාස්සේ ආයේ දැන් වෙලාව. ඔබ යහපත් නම් විවේචන අපහාසවලට කලබල නොවෙන්න ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: පැඩි පැඩි වෙලා
2: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ
2: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ අංක 3ට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
5: සස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුවේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ
6: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
7: මල්ලි කොරනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්
8: මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට
7: අයියා අපිට ටිකට් දෙකක් ජුවැලට
9: පිටරට උදවිය මයි හිතේ අනේ මලෙයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
7: අයියා මේ සින්දුවම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
6: හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
1: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
10: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් with
11: the welcome show
12: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
1: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරන්න කියලා තමයි කියන්නේ.
12: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
11: The Welcome Show.
13: 89.1 89.3
14: Supreme Radio.
13: මගේ රට

0: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
1: එම මෙහෙම
2: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
0: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? අවසව
3: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
0: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
5: සින්දු කැෆේ විත් නිමේෂා. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්.
5: Travel with Supreme.
4: සතිය දවස් පහේම
6: The Welcome Show අහන්න.
5: අසු නවයයි තුන Supreme Radio. මගේ රට

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකනමු.
1: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාදියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. එකොළහයි විනාඩි 38යි දැන් වෙලාව. ඉතින් දැන් සෝබර අගහරුවාද දවස අහගෙන ඉන්නකොට මට හිතුණ අන්තිමටම පුංචි බෙහෙතක් කතා ගන්න විදිහ ගැන මතක් කරන්න ඕන කියලා. දැන් ගොඩාක් වෙලාවල් වලට අපේ ආච්චිලා සීයලගේ කාලෙදී උණ කැස්ස හෙම්බිරිස්සාව එතකොට කන්න බෑ, කන්න කිසි පිරියක් නෑ කියපු ගමම හදලා දීපු හරිම චුට්ටක් සැර හොඳ බෙහෙතක් තියෙනවා. මට හිතුණා මේ අපිට මේ දේවල් අමතක වෙලා යනකොට ආයමත් වතාවක් මේ දැන් වෛරස් ව්‍යාප්තියත් එක්ක මේක ගැනත් චුට්ටක් මතක් කරන්න ඕන කියලා. ඉතින් මේ තමයි මම කියලා දෙන්න ලෑස්ති වෙන්නේ තැම්බුම් හොදි ගැන. අපි හැමෝම හොඳට අහලා තියෙනවා. හැබැයි ඉතින් දැන් මේ වෙනකොට අපිට අමතක වෙලා යන දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් මට හිතුණා අද අනිවාර්යයෙන්ම මේ ගැන චුට්ටක් කියන්න ඕනේ කියලා. දැන් හරියටම තැම්බුම් හොදි හදාගන්න ඕන කෙන දේවල් ටික මම මුලින්ම මතක් කරලා ඉන්නම්. හරිද? ඔයාට ඕන වෙනවා කොත්තමල්ලි කුඩු මේස හැඳි දෙකක්. දැන් කොත්තමල්ලි ඇට තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ඇට කුඩු කරගෙන මේස හැඳි දෙකක් හදාගන්න. ඊට පස්සේ සූදුරු කුඩු මේස හැඳි එකක් කුමනා වෙනවා. ඒ වගේම සියඹලා ගම්බිරිස් ඇටතේ හැඳි භාගයක්. ඒ වගේම වේලිච්ච මිරිස් කරල් දෙකක් ඕන වෙනවා. සුදුරුණු බික් හතරක් පහක්. ඒ වගේම පුංචි පෙරුම් කායන් කෑල්ලක්. ඒ වගේම තමයි කරපිංචා ටිකක්, ලූණු ටිකක්. ඊට පස්සේ ඔයාට රසානුව ලුණු මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි වැඩක් නැහැ. අපි හැමෝම දන්නවා තැඹුම් හොදි හදාගන්නේ කොහොමද කියලා. හැබැයි ඉතින් අපිට අමතක වෙලා තමයි තියෙන්නේ. දැන් මේ දවස්වලදී මේ වෛරස් උන එතකොට මේ තියෙන නොයෙකුත් ලෙඩ නිසා මට හිතුණා මේක ගැන චුට්ටක් මතක් කරන්න ඕන කියලා. හරිම ලේසියෙන් හදාගන්නත් පුළුවන්, වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. ඉතින් ඔයාට කරන්න තියෙන මුලින්ම කොටන්න තියෙන දේවල් ටික ඔයා ගොඩක්ම කුඩු කරගන්නේ නැතුව සාමාන්‍යයෙන් කෑලි හිටින විදිහට කුඩු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම දාලා වතුර කෝප්ප හතරක් මැටි ඇතලියකට හරි හැමත් නැත්තම් සාස්පානකට හරි තියලා ලිපෙන් තියාගෙන තමයි ඔයාට තියෙන. ඊට පස්සේ ඉතින් මේක චුට්ටක් රත් වෙන්න දීලා බුබුලු වෙන්න පටන් ගත්තට පස්සේ ඔයාට පුළුවන් මේක ඕෆ් කරලා නිවෙන්න තියලා මේක බොන්න ගන්න. නිවෙන්න තියලා බොනවට වැඩිය මේක ලාරස් නම් බිව්වොත් තමයි ගොඩාක්ම හොඳ වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඔය කෑම අරුචිය වගේ තියෙනවනම් එතකොට වමන යන ගතිය, කෑම කන්න බැහැ, අපිරියයි, මේ මෙන්න වගේ තත්ත්ව තියෙනවනම් ඔයාට පුළුවන් මෙන්න මේ දේ හදලා බලන්න. ඉතින් මේවා තමයි ඒ කාලේ කියන අපේ ආච්චිලා සීලගේ කාලේ උණ කැස්ස හෙම්බිරිස්සාව කන්න බෑ, එතකොට බඩ රිදෙන මේ හැම දෙයකටම එකම බෙහෙත වෙලා තියෙන මේක තමයි. ඉතින් මේක හරියට හදාගෙන අපිට බොන්න පුළුවන්කම තියෙනවා නම් අපිට පුළුවන් කොච්චර ලෙඩ රෝග වැළඳලා තිබ්බත් හොඳට කෑම කන්න. මොකද ඕනම දෙයකට අපි අපේ ඇඟට ලෙඩක් ආපු ගමන් අපේ කරන තවත් වැරද්දක් තමයි අපිට කන්න බැරි නිසා අපි නොකා ඉන්නවා. හැබැයි එහෙම කරන්නේ නැතුව මෙන්න මේ වගේ දෙයක් හදාගෙන බීලා ඊට පස්සේ අපිට කෑම ගන්න පුළුවන්කම තියෙනවා නම් අපිට පුළුවන් අපේ ඇඟ ඇතුලේ තියෙන ලෙඩවලට ශක්තිමත්ව සටන් කරන්න. ඉතින් ඒ නිසා දැන් මේ වෛරස් වගේ දේවල් ව්‍යාප්ත වෙන මේ කාලෙදී අනිවාර්යයෙන්ම මේ වගේ දෙයක් සතියකට එකපාරක් දෙපාරක් හරි හදලා බිව්වට පාඩුවක් නම් වෙන්නේ නැහැ කියන දේ තෝ හොඳට මතක තියාගන්න ඕනේ. හිනම් හරිද? හරි, එහෙමනම් ඉතින් ඒ දෙයත් එක්ක ලස්සර සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් එවන්න පුළුවන් අපේ WhatsApp එක පැත්තට මැසේජ් එකක්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ ලයිව් එකට ඇවිල්ලා ජොයින් වෙන්න Supreme Radio TikTok page එක පැත්තට ගිහිල්ලා. එහෙමනම් ඉතින් මේ දෙවලුත් එක්ක රුකාන්ත ගුණතිලක මහත්මයා ගායනා කරන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගටම අහගෙන ඉන්න 11:41 දැන් වෙලාව.

0: දෙකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012 සමුරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0672 618 22.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema ude hatata
5: The Welcome Show.
4: Anugrahaya.
7: Wartha apita wartha kabana kooti yate NLB danade tahane lutrayye rupiyal kooti 13.97 ikma u dewanta supiritya galaba dimin rathe sangwardhaneta dewanta shaktiyak wemin obath dinawa ratath dinawana jathiya mahatana sampatha tanani dahane biladigena obath kootipatiyeku wanna.
8: Navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
0: 89.1 89.3 Supreme Radio.

0: හැමෝම ගැන වද වෙන ඔයාට ඔයා ගැන හිතන්න කියලා දෙලා සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්.
1: විනාඩි 52යි දැන් වෙලාව. එහෙමනම් ඉතින් යන්න තමයි වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අද ගියාට ආයෙමත් හෙට හරියට මුදේ 10 වෙද්දී හැඩකාර බදාදා දවස අරගෙන මම එනවා. ඉතින් ඒ නිසා පුරුදු විදිහටම හෙටත් උදේ 10ට සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අහන්න කියන දේ මතක් කරගෙන තමයි හැමනම් යන්න සූදානම් වෙන්නේ. මේ වෙද්දට කතා කරපු ඒ වගේ මගේ TikTok live එකට join වෙච්ච ඒ විතරකුත් නෙවෙයි WhatsApp එකට message කරපු යාළුවා හැමෝටම බොහොම ස්තුතියි. හැමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕනේ, විශේෂයෙන්ම පරිස්සමින් ඉන්න ඕනේ. මේ කාලගුණයේ තියෙන වෙනස් වීම එක වෛරස් රෝග පැතිරීමේ අවදානම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා වෛද්‍ය උපදෙස් මත සහ මේ සෞඛ්‍ය අංශ කියන විදිහට ඒ දැනුවත් කරන විදිහට අනිවාර්යයෙන්ම ඒ දේවල් කරගෙන අපි පරිස්සම් වෙන්න ඕන විදිහ අපිට මතක් කරලා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදිහටම අකුරටම ඉෂ්ට කරගෙන පරිස්සම් වෙලා මේක අමාරු කාලවකවානුව හරිම පහසුවෙන් ගත කරමු කියන දේ මතක් කරනවා. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. විශේෂයෙන්ම පරිස්සමෙන් ඉන්න ඕනේ, හරිද? දෙකටම අහගෙන 89.1 සුප්‍රීම් රේඩියෝ මම ගියාට තව කෙනෙක් එනවා. එහෙමනම් ඉතින් එනිසා දෙකටම ওই විදිහටම අපි වහගෙන ඉන්න වෙලාවත් මතක් කරන්න 11:53 දැන් වෙලාව.

0: සුබ දහවල කෙතෝතුනි වෙලවදවල් 12යි විනාඩි 1යි දැන්.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඔබ යහපත් නම් විවේචන අපහාසවලට කලබල නොවෙන්න ශක්තිමත්ව ගමන යන්න සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLV සුබ දවසක්
2: සුබ දවසක්
1: අලුත් වෙලා
2: පහසු වෙලා
3: වැඩි වැඩි වෙලා
2: අංක එකයි ලග්න එකයි
1: 100ක්ම ඔබ යකේ
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ අංක තුනට
2: 50000
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
0: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය

සුබ දහවලක් වේවා හිතවතුනි. වෙලාව දව 12යි විනාඩි 10 FM 89.3 මේ හගිනින්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් සති දවස් පහම දවල් 12 ඉඳන් 2 වෙනකන් ඔයාලට ලන්ච් බ්‍රේක් අහන්න පුළුවන්. ඔයා මේ හගිනින්නේ ලන්ච් බ්‍රේක්. ඉතින් ඔයාට ලන්ච් බ්‍රේක් විතරක් නෙවෙයි සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන් විදි කිහිපයක් තියෙනවා. ඔයා ලෝකෙ කොහේදියත් ඔයාට අහන්න පුළුවන් විදිහකුත් තියෙනවා. මම මුලින්ම පටන් ගන්නම් අපේ ලංකාවේ ඇතුළින් ඔයාට පුළුවන් FM 89.1 ටියුන් කරන්න. එහෙම නැත්නම් FM 89.3 ටියුන් කළා අපි වහන්න පුළුවන් ලංකාවේ කොහේ කොතනක ඉදියත්. ඒ වගේ මතක් කරන්න ඕනේ ලෝකෙ ලංකාවේ කොහේ කොතනක ඉදියත් ඔයාට අහන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක, ඔෆිෂියල් වෙබ්සයිට් එක තියෙනවා www.supremeradio.lk අපේ වෙබ්සයිට් එක හරහා ඔයාට පුළුවන් ලෝකෙ කොහේ ඉදියත් අපිව අහන්න. ඉතින් ඔයාට පුළුවන් බය නැතුව ක්ලියර් අපිව අහන්න පුළුවන්. අපිට කතා කරන්න විදිහ තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් 01 2 510 510 අපේ හොට්ලයින් එක මේ අවස්ථාවේ ඉඳන් ඔන්නලා තියෙනවා මැක්කින්නව දවල් 2 වෙනකන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් WhatsApp පැත්තට මැසේජ් එකක් දාන්න. කතා කරන්න වෙලාවක් නැවක කියන හොරෙන්නම් අපි වහගෙන ඉන්නේ. ඔයාට පුළුවන් අපිට ෂේප් එකේ WhatsApp මැසේජ් එකක් දාන්න 0718 893 893 අපේ WhatsApp ලයින් එක, WhatsApp chat එක, WhatsApp channel එක ඔන්න වෙලා තියෙනවා. ඒ පැත්තට ඇඩ් වෙන්න කියලා මතක් කරන broadcast group එක තියෙනවා. අපි ඔයාව ඇඩ් කරන්න. ඒත් එක මතක් කරන දෙයක් තියෙනවා. දැන් අපි කරන හැම දෙයක්ම ඔයාලට ඉක්මනට දැනගන්න පුළුවන් විදියක් තියෙනවා. රේඩියෝ එක හැම වෙලේම අහන් ඉන්නව නම් අපිව කොහොමද දැනගන්න පුළුවන්? දැන් ඔයා බිසී කෙනෙක් නම් ඔයා වැඩ අතරතුර යන ගමන් අපේ විස්තර දැනගන්න පුළුවන්. අපි මොකද කරන්න ඉන්නේ, අපි මේ වෙලාවේ මොකද කරන්නේ, ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන්. නිවුස් ඔක්කොම අපේ අලුතෙන් අපි කරන්න ඉන්න දේවල් ඉක්මනට වාගේ අතටම ගෙනල්ලා දෙනවා. අපි අපේ Facebook pages දෙකක් තියෙනවා, අනිවාර්යයෙන්ම follow කරලා තියාගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අපේ Insta page එකක් තියෙනවා. හිතවතුනි Instagram අපි දැන් අයියලක් කළා, නිකන් සමහරවිට posh girls ලානේ ඉන්ස්ටග්‍රම් පාවිච්චි කළේ. එහෙම නෑ දැන්, හරිද? හැමෝම ඉන්න ඉන්ස්ටග්‍රම්. ඉතින් ඔයත් ඉන්ස්ටග්‍රම් account එකක් තියෙනවා නම් යන්න ගිහින් සර්ච් කරන්න, ඉන්ස්ට එකේ ගිහින් සුප්‍රීම් රේඩියෝ කියලා. ඔන්න අපේ account එක තියෙනවා, profile එක තියෙනවා, අනිවාර්යෙන් follow කරන්න. TikTok channel එක නම් follow නොකර ඉන්න එපා. මොකද සතිය දවස් පහම ඔයාලට එක එක program ඔයාට ලයිව් බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් ලයිව් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නේ රේඩියෝ එකෙන් අපි වහනවා වගේම. කටහඬ විතරක් අහලා නිකන් ඉන්න ඕනේ නැහැ, ඔයාට පුළුවන් අපිව බලන්න. ඒත් එක මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා තිබ්බොත් අපි අනිත් social media platforms වලට upload කරන හැම short video එකකම full episode එකට බලා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. අපේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගත්තොත් ඔයාට පුළුවන් අපි upload කරන හැම video එකක්ම ඉක්මනට ශීඝ්‍රගාමී ලෙස ඔයා ගාවට ගෙන්න ගන්න. ශීඝ්‍රගාමී ලෙස කතා කරන එක නවත්තන්න ඕනේ. අපි වැඩේ පටන් ගන්න හදන්නේ නේ. ලස්සන වෙලාවක්, සුන්දර වෙලාවක තමයි අපි ඉන්නේ නේ. දවල් 2 වෙනකම් අවහන්න පුළුවන් ලස්සනම ලස්සන playlist එකක් අපේ ගෑංගයි අදත් දීලා තියෙනවා හැමදාම වගේ. අපි යනවා ෂහිනව බලන්න. වෙලාව දවල් 12:14. දිගටම අහගෙන ඉන්න දවල් 2 වෙනකම් මං ඉනෝ මේ පැත්තේ.

0: 89.1 89.3 Supreme Radio. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: අවසාන ප්‍රශ්නය. ආශි, අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට Tempo Town අහන්න.
4: Tempo Town
3: with Aashi.
5: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
6: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The Welcome Show.
3: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma ude 7 ta
7: The Welcome Show.
6: අනුග්‍රහය
8: වාර්තා අපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 Supreme Radio.

0: පවතින සිින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේම්.
1: වෙලාව දව 12:26 හිතවතුන FM අසුන වේදශමකින් අසුන වේදශම තුනෙන්වා මේ

ගෙනන්නේ සුප්‍රීම් රඩියෝ ලංච් බ්‍රේක් ඉතිං අද දවසේ මාතෘකාව විදිහට තෝරගත්ත ඉතාම් වටනා කියන දේවතම අපි කොමත් ලංච් බ්‍රේක් ප්‍රෝග්‍රම් එක කතා කරන්න කියලවා දන්න නේ ටිහිනාවේ ඉතින් එහෙම නෙමේ අපි වැදගත් දේවල් තමයි කතා කරන්න දැන්වා මාව කොහේ කොතන කෙඳන් අහන් විදිියත් සමහර දේවල් තියෙනවා ම වහන් ඉන්නකට පොතක ලියාගත්ත ප්‍රශ්නයක් නෑ මොකද හරි වැදගත් වෙන කාරණ තමයි මංවාට කියන්න දැන් අදත් ඒ වගේ කරණයක් මම හොයාගෙනාව දැන් ඔයාගේ ජීවිතය දැන් මෙහෙමයි දැන් මම ඔයාගෙන් අහන්නේ ඔයා ජීවිතේ බොරු කියලා තියෙනවද කියලා දැන් මගෙන් ඇහුවොත් ඔව් ඉතින් කියලා තියෙනවා ඉතින් අර විශාල හානියක් වෙන ලොකු විශාල එහෙම බොරු නෙමේ පොඩි පොඩි බොරු කියලා තියෙනවා ඉතින් මං හිතනවා ඔයත් සමහර විට කියලා ඇත කියලා කියලා නැත්තම් ඔයා ඉතාම හොඳයි ඔයාව අගේ කරන්න ඕනේ you are very good ඕකේ දැන් මේ බොරුවක් හෝ වංචාවක් කරන කෙනෙක් බොරුවක් වංචාවක් කරන කෙනෙක් ඇත්තටම අඳුර ගන්න අමාරුයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොරුවක් එහෙම නැත්නම් විශාල වශයෙන් වංචාවක් කරන කෙනෙක් නම් කොහොමත් අඳුර ගන්න අමාරුයි කියලා කියනවා මොකද එයා වංචාවක් කරනවා කියලා කියන්නේ එයා සූක්ෂම විදිහට ඒ දේ කරන කෙනෙක් එයාගේ ලක්ෂණ වලිනුත් එයා බොරුවක් වංචාවක් කරනවා කියලා ඔප්පු කරන්න බෑ හොයාගන්න බැරි විදිහට තමයි මේ දේවල් කරන්නේ හැබැයි අඳුර ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් තියෙනවා ඉතින් ඔය අපි වගේ කට්ටිය බොරුවක් කරන්න ගියොත් ඒක අඳුර ගන්න පුළුවන් නේ නිතර බොරු කරන්න බැරි ඉතාම ප්‍රාථමික මට්ටමේ බොරු කරන කට්ටියව අඳුර ගන්න පුළුවන් දැන් මේ ලක්ෂණ කීපයක් දැක්ක මම ෆේස්බුක් එකේ තියෙන මේක කවුරුත් මේ අයිතිකරුවෙක් ඉඳියේ නැහැ ක්‍රෙඩිට්ස් කාටවත් ගිහින් තිබුණේ නැහැ මේ සමහර කරුණු මමත් දැනගෙන ඉඳියා ඒ නිසා කවුරු හරි මේක ඔන්න ක්‍රෙඩිට් එක ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් එයාට යනවා නේ අපි හැමදාම මෙහෙම ලන්ච් බ්‍රේක් ප්‍රෝග්‍රෑම් එකේ අපි කාටවත් එහෙම මේ බලෙන් ගන්නේ නැහැ ක්‍රෙඩිට් එක ලියපු කෙනෙක් ඉන්නවා නම් එයා ගන්න ඕනේ එයාට යන්න ඕනේ හොඳයි බොහොම ස්තුතියි ඉතින් මේ මතක් කළාට අපිට දැන් මේ බොරු කරන කෙනෙක්ගේ කතාව නිතර වෙනස් වෙනවා එයා අවුරුද්ද කර කලින් කියපු එක නෙමෙයි දැන් කියන්නේ කොටිම්ම කිව්වොත් එයා මාසෙකට කලින් කියපු දේ නෙවෙයි දැන් කියන්නේ. එහෙමත් නැත්නම් එයා ඊයේ පෙරේද කියපු දේ නෙමෙයි දැන් කියන්නේ. ඉක්මන්ට එයාගේ කතාව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කතාව වෙනස් වෙන කට්ටිය අපි දැකලා තියෙන නිතරනේ මං අහන්නේ කොහෙද ඉන්නේ මේ කට්ටිය වැඩිපුර හොයාගන්න පුළුවන් කොහෙන්ද යම මහන්න යන්නේ. කුමාරු නිතර කතාව වෙනස් වෙනවා නම් එයා නිතර බොරු කරන කෙනෙක් කියලා වාට හිතාගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඕනවට වඩා පැහැදිලි කරන්න යනවා නම් ඒ කියන්නේ අහන්නේ නැතුව දැන් මං දැන් ඔයා මගෙන් පැහැදිලි කිරීමක් අහන්නේ නැතුව මං ඔයාට දෙයක් වැඩිපුර පැහැදිලි කරන්න යනවා නම් වතාවක් දෙවතාවක් තුන්වතාවක් මේ සයවතාවක් විතර පැහැදිලි කරන්න යනවා නම් ඉතාම කල්පනාවෙන් ඒ දේවල් කරන්නට සිද්ධ වෙනවා මොකද මේ ඕනවට වඩා පැහැදිලි කිරීම කරන්න යන කට්ටියත් සාමාන්‍යයෙන් ටිකක් බොරු කරන කට්ටිය කියලා තමයි කියලා තියෙන්නේ ඉතින් ඒක ආටිකල් එක තිබුණ දෙයක් ඒක නොවෙන්න පුළුවන් හරිද මේ දේවල් නොවෙන්න පුළුවන් මං කියන්නේ වැඩිපුර හරිද සුලභ වශයෙන් ඊට පස්සේ මේ අර අපි කියන්නේ ආයි කන්ටැක්ට් එක ඒක නම් ඇත්ත බොරු කරන කෙනෙක් වංචාවක් කරන කෙනෙක් ඔයා කල්පනා කරලා බලන්න ඔයාගේ යාළුවෙක් ඔයාට බොරු කියලා තියෙනවනේ නැත්නම් ඔයාගේ දුව පුතා බොරු කියලා තියෙනවනේ මම නම් එහෙමයි දැන් කීයටවත් බොරුවක් කියනකොට අම්මා තාත්තා දිහා ආයි කන්ටැක්ට් එක කියන්නේ S2 දිහා කෙලින් බලාගෙන කතා කරන්න අමාරුයි නේ S2ෙන් හොයා ගන්න පුළුවන් බොරුද ඇත්තද කියන්න කියලා ඒකත් නොවෙන්න පුළුවන් සමහර කට්ටිය ඉන්න බිම් බලාගෙන කතා කරන කට්ටියනේ ඒක අර ගොඩාක් එහෙම පුරුදු වෙලා හැබිට් එකක් විදිහට බිම් බලාගෙනම කතා කරන කට්ටිය ඉන්නවා ඒ කට්ටියට නෙමෙයි මේ කියන්නේ මං කියන්නේ වෙන වෙලාවට කෙලින් S2 දිහා බලාගෙන කතා කරන මිනිස්සු සමහර තැන්වලදී S2 දිහා බලන්න නැතුව කතා කරනවා. එතකොට හිතා ගන්න පුළුවන් මේ වගේ ලක්ෂණ තියෙන කට්ටිය බොනිකර තරු හිතවතුනි බොනිකර තරු වෙලාව දවල් 12:30යි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චානික බ්‍රස්ටේන සරුමේරු දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චානික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සමත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු.
4: එම මෙහෙම
5: පස්වාන් දහසකන සමාවසන රාජෝත්තම අනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
1: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා.
7: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.
8: සුවඳ දැනි දැනි දැනෙනවා.
0: සොඳුරු අතීතයේ සෙවණැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
7: සතියේ දිනවල රාත්‍රී 7ට
1: අනුග්‍රහය
9: එන්න පියල් 40ට දිනුම් අවස්ථා ආත්ම දෙන කොටු දෙකට දා

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත්වී වලකාලමු.
1: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහෙත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලන්ච් බ්‍රේක්. සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක් ඉතින් මතක් කරන්න කට්ටිය කීප දෙනෙක් ඉන්නවා අපිට දුරකතන ඇමතුම් ලබා දුන්න කට්ටිය. ඉතින් අපි මතක් කරනවා කළුතර පැත්තෙන් කැලුම් අපිට කතා කරලා කිව්ව හැමදාම වගේ සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා. ඉතින් කැමති සින්දුවකට එකතු කරගන්න කියලා කිව්ව. ඉතින් අපි කැමති ලස්සන සින්දුවකට එකතු කරගන්නම්. ඊට පස්සේ අපිට දෙවනි කෝල් එකාවේ බොරලස්කමු පැත්තෙන් අපිට ඊයේ කතා කළා අපේ තිලක් අය ඇතුළු පිරිස බොරලස්කමු ඉඳන් සද්දෙරම අහගෙන ඉන්නවා. මතක් කරන්න කියලා කිව්වා බොස් මේනක ඇතුළු කට්ටිය අපිව සද්දෙරම අහගෙන ඉන්නවා කියලා. නම් ලිස්ට් එකම කිව්වා රසල් ඉදියේ හරියට නම කිව්වේ නැහැ කියලා තරහ වුණා කියලා කිව්වා. I am sorry, I am really sorry, extremely sorry. එච්චර තමයි මම දන්නේ. ඉතින් මේ සමා වෙන්න රසල් අතුල, ඊට පස්සේ චිත්‍ර, ඊට පස්සේ කරුණ, ඊට පස්සේ ස්වර්ණ. ඉතින් මේ විදිහට හැමෝම එකතු කරගන්න කියලත් කියලා තියෙනවා. ඉතින් අපිට කියන්න දෙයක් නැහැ. කොහොමත් තිලක් අයියා ෆෝන් එක හෙලෝ කියනකොටම අපිට සුප්‍රීම් රේඩියෝ ෆෝන් එක මැහෙන. ඒ කියන්නේ සද්දෙටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් බොහොම ආදරෙන් මතක් කරනවා. බොරලස්කම පැත්තේ ඉඳන් අපිව සද්දෙටම වැඩ කරන තැන ඉඳන් අහගෙන ඉන්නවා කියලා අපිට කිව්වා. ඉතින් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ඔන්න ලස්සන සින්දුවක් දෙනවා අපේ බොරලස්කම පැත්තේ ඉන්න තිලක් ඇතුළු සියලු දෙනාට. මං හිතනවා මේ සින්දුව රසැති කියලා. අපි කවුරුත් කැමතිනේ ප්‍රින්ස් උදේ ප්‍රියන්ත මහත්තයාගේ සඳ කුමාරියක්. වෙලාව දවල් 12:42.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමුරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22
2: අවසාන ප්‍රශ්නය ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනවා වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙයා යුතුකම මොකද්ද
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ
1: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න
4: ටෙම්පෝ ටවුන්
1: with ආශි
5: the welcome show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන
6: අපි හැමෝම දන්නවනේ චාමර ජපානයේ කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වාර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ තන මිනිස්සු වාසය කරන්න කියලා තමයි කියන්නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට.
5: The welcome show.
1: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල් පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0.718 89 3 89 3 WhatsApp කරන්න. මතක තියාගන්න තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
5: 89 1 89 3
0: සුප්‍රීම් රේඩියෝ
5: මගේ හඬ මගේ රටේ

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: ප්‍රේම් රේඩියෝ
1: ඔබ යහපත් නම් විවේචන අපහාසවලට කලබල නොවෙන්න, ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යකේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
2: සුබදහවල කෙරවතුනේ වෙලාව දවල් එකයි විනාඩි 11යි. අපි අලුත් පැයකට තමයි ලන්ච් බ්‍රේක් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මා වහන්න FM 91.1න් 91.3න් සුප්‍රීම් රේඩියෝ අහන්න පුළුවන්. ඔයා කොහේ ඉඳියත්, කොහොම ඉඳියත්, කොතන ඉඳියත් ඔයාට අහන්න පුළුවන්. සමහර විට ඔයා මා වහගෙන ඉන්නේ ඔෆිස් එකේ ඉන්න ගමන් වෙන්න පුළුවන්, ගමන් ටිකේ වැඩ කරන ගමන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ත්‍රිවිල් පහකේ ත්‍රිවිල් එකේ ඉන්න ගමන් වෙන්න පුළුවන්, හයර් එකක් යන ගමන් වෙන්න පුළුවන්, බස් හෝල් ටිකේ වෙන්න පුළුවන්, බස් එකේ යන ගමන් වෙන්න පුළුවන්. මේ මොන විදියට කොහේ කොහොම ඉඳන් අහන් ඉඳියත් ඔයාට තමයි මම මේ කියන්නේ. යන්න Facebook පැත්තට අපිව ෆලෝ කරන්න කියලා ඔයාට මතක් කරනවා. එතකම Insta page එකක් තියෙනවා, පුළුවන් වෙලාවක ඉක්මනට අපිව ෆලෝ කරලා තියාගන්න. එතක මතක් කරනවා YouTube channel එකත් subscribe කරලා තියාගන්න, TikTok channel එක අනිවාර්යයෙන්ම ෆලෝ කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අපිට දැන් කතා කළා කැස්බෑව පැත්ත ඉඳලා. දැන් කියන්නේ කලින් පැයේදි කතා කළේ සමන්ත ජයසිංහ අයියව එකතු කරගන්නවා කැස්බෑ විදන්. ඉතින් අද නිවාඩු දවසේ ඇලුමිනියම් වර්ක්ෂොප් එකේ ලෙන්දර ඉන්නේ. ඉතින් අද ගෙදරින සද්දරම සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා අපි දන්නවා. දැන් ගොඩක් කට්ටිය කෝල් කරන කට්ටිය සුප්‍රීම් රේඩියෝ අහනවා කියලා අපි දන්නවා. කොහොමද දන්නේ? කෝල් කරනකොටම ඇහෙනවා සුප්‍රීම් රේඩියෝ, අපේ සින්දු ටික යනව ඇහෙනවනේ, කමර්ෂල් යනව ඇහෙනවා. ඉතින් අපිට එතකොට විශ්වාසයි. ඉතින් ආයි අපිට අනිත් කට්ටියවත් විශ්වාසයි. අපි වහගින් නිසානේ කතා කරන්නේ. එතක මතක් කරන්න ඕනේ මාලදීවින පැත්තෙන් අපේ වෙබ්සයිට් එකෙන් අපි වහගෙන ඉන්නවා. නිශාන් අයියෝ මතක් කරන බොහොම ආදරෙන්. එතකම අපේ අහගෙන ඉන්න රෝම් වලින් අහගෙන ඉන්න කට්ටියවත් අපි බොහොම ආදරෙන් මතක් කරනවා. ඉතාලිය පැත්තෙන් හිරුණිත් අපි වහගෙන ඉන්නවා. ඉතින් රෝමිත් කියන්නේ ඉතාලියම තමයි. ඒ පැත්තෙත් කට්ටිය අපි වහගෙන ඉන්නවා. දැන් අද දවසේ අපි මාතෘකාවක් තියෙනවා අපිට කතා කරන්න. ඒ මාතෘකාවට කලින් දැම්මට මතක් වුණා තව විශේෂ දෙයක් මතක් කරන්න තියෙනවා. දැන් මේ උදා වෙලා තියෙන්නේ පින්බර පොසොන් මාසනේ. පොසොන් මාසෙ වෙනුවෙන් අපි පොඩ්ඩ වෙනුවෙන් විශේෂයෙන්ම අපි ලස්සන වැඩක් සූදානම් කරලා තියෙනවා. ඒ තමයි පොසොන් උත්සවය ගැන ඔයාට හිතෙන දෙයක් ලස්සනට අපිට ඇඳලා එවන්න අවස්ථාව තියෙනවා. එවන්න කියන්නේ ඉතින් මේ තැපැල් කරන්න නෙවෙයි, හරි ලේසි ලස්සන චිත්‍රයක් ඇඳලා මේ ඕනම විදියකට ඒක වර්ණ ගන්නවලා. ඒක පාට කරලා වෙන්න පුළුවන්, දියසායන් වලින් වෙන්න පුළුවන්, ඕනම විදියකට ඒක පාට කරලා පැහැදිලි පින්තූරයක් ගන්න කියන අම්මට හරි තාත්තට හරි අයියට හරි අක්කට හරි ආච්චිට හරි සීයට හරි අරගෙන වාගේ නමගම විස්තරත් එක්ක අපිට එවන්න ඕනේ මේ මාසේ 25 වෙනිදාට කලින්. එවනකොට ඔයාගේ නමගම විස්තරත් මතකතු එවන්න. අවුරුදු 12ට අඩු පොඩ්ඩක් විතරයි මේකට සහභාගී වෙන්න පුළුවන්. දැන් මොකද්ද මේකෙන් ලැබෙන අවස්ථාව? අවස්ථාව අවස්ථාව කියලා කිව්වනේ අපි. ඔයාට අවස්ථාවක් ලැබෙනවා. වාගේ පොඩ්ඩට අවස්ථාවක් ලැබෙනවා අපිත් එක්ක එකට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන ඉදිරිපත් කරන්න. ඉතින් බලන්න කොච්චර ෂෝක් අවස්ථාවක්ද කියලා. ඉතින් මේ අවස්ථාව මිස් කරගන්න එපා කියලා තමයි මම ඔයාට කියන්නේ. එහෙනම් ඉතින් මේ මාසෙ 25 වෙනිදාට කලින් අපේ අවුරුදු 12ට අඩු පොඩ්ඩන්ටයි මේ අවස්ථාව. ඉක්මනට ලස්සන චිත්‍රයක් ඇඳලා කැමති විදිහට පාට කරලා පැහැදිලි පින්තූරයක් අරගෙන 0718 89 83 83 කියන අපේ WhatsApp දුරකථන අංකයට WhatsApp කරන්න කියලා ඔයාට මතක් කරන ගමන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්න සියලුම දෙනා එකතු කරගෙන අපි යනවා. ආදරය ගැන කිව්වහම මතක් වෙන කන්ද මොකද්ද? එක එක කන්ද මතක් වෙනවනේ. ඒක සාපේක්ෂයි. වැඩිපුරම ආදරය ගැන කිව්වහම ඔය පෙම්වතුන්, සරසවි පෙම්වතුන් මතක් කරන කන්ද මොකද්ද? අන්න ඒක තමයි. මෙලව දවල් එකයි විනාඩි 14යි. කවුද හු කියන්නේ?
0: Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: උසස්මතත්වේ අත්‍යවශ්‍ය බාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළන් සැල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගනේමුල්ල නාරම්මල සහගම්පොල
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනේ ලොතරයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරි ත්‍යාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: පෙරලිකාර සඳුදා
4: සතියේ
5: දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
8: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
9: The Welcome Show.
10: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema ude 7ta
9: The Welcome Show.
11: Anugrahaya.
12: Meltdol. Hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahalaya Meltdol paracetamol visheshayaki.
0: Asunaviyai eka asunaviyai thuna. Supreme Radio. Supreme Radio. Supreme Radio. Wagi hande. Wagi rata.

0: ප්‍රේම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 18 22
1: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි
2: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙනේනු
3: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
2: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ගෝෂා පවත්වන්නේ මන්ද පවසව
3: අනේ මහරජතුමනි මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නෑ දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ
2: ඈ හැබෑවට
4: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කැෆේ විත් නිමේෂා The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
4: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාව වලට අනුව නම් ජපානෙ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ තන මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
5: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. නොනවතින සින්දු එක්ක පැය දෙකක් එක දිගට සුප්‍රීම් ලජ් බ්‍රේක්.
3: වෙලවදවල් 1:32 හිතවතුනි, අපි දැන් කතා කර කර ඉන්නේ, කතා කර කර හිටියේ කොහොමද මේ බොරු කියන කෙනෙක්, බොරු කරන කෙනෙක්, වංචා කරන කෙනෙක් අඳුරගන්න කියලා. හැබැයි මෙහෙම කතාවක් තියෙනවා. දැන් අර මේ බොරු දැන් මේ හැම දෙයක්ම සාධාරණ නෑ, හරිද? මොකද මේ අංග ලක්ෂණ මේ විදිහට හැසිරෙන කට්ටිය මේ ඒගොල්ලොන්ගේ පුරුද්දට, ඊට පස්සේ ඒගොල්ලොන්ගේ විවිධ හේතු නිසා හැම වෙනව වෙන්නත් පුළුවන්. මං කියන්නේ මේ වැඩිපුර කට්ටිය. හොඳේ, ඉතින් මේ අර මුලින් කිව්වා වගේ මේ එක එක දේවල් තියෙනවා. දැන් ඊළඟ කාරණාව තමයි මේ අර කලින් කිව්වනේ, අර වැඩිපුර පැහැදිලි කරන්න හදනවා කියලා. අර ඇස් සම්බන්ධතාවයක්, අයි කන්ටැක්ට් එකක් නැතුව කතා කරනවා අසාමාන්‍ය වෙනවා. ඊට පස්සේ මේ ගොඩාක් බොරු කරන කට්ටිය, වංචා කරන කට්ටිය ටිකක් ප්‍රශ්න අහනවට කැමති නෑ වගේ එකක් අන්නවාට දැන් මතක් වෙනවා. මේ සාධාරණ සැකයක් ඇති වෙනවා සමහර කට්ටිය ගැන. මේ හැම වෙලේම සැක හිතන්න එපා. සමහර කට්ටිය ඇත්තටම ප්‍රශ්න අහනවට කැමති නෑ. මං කියන්නේ මේ බොරු කරන කට්ටිය ගොඩක් වෙලාවට ප්‍රශ්න අහනවට ටිකක් අකමැති. එහෙම නැත්තම් අර කියන්නේ මැද්දින් එක එක අපි අපේ ඔපිනියන්ස්, ඊට පස්සේ අපි අපේ අදහස් දානවට කැමති නෑ. විශේෂයෙන් ප්‍රශ්න කරනකොට හරියට ඒගොල්ලොන්ට කේන්ති යනවා. අන්න මතක් වෙනවනේ. අන්න උදාහරණ පිටින් ඔයාලට දැන් මතක් වෙනවා ඇති මේ අවස්ථාවේදී. එහෙම කට්ටිය වාගේ වටෙත් ඉන්නවා ඇති, වාගේ යාළුවෝ ඉන්නවා ඇති නේ, වාගේ ඔෆිස් එකේ ඉන්නවා ඇති, එහෙම කට්ටිය ඉන්නවා ඇති. හරි, ඊළඟ එක මොකක්ද දන්නවද? ඉක්මනින් තීරණ ගන්න බල කරන ඔයාට. ඒ කියන්නේ දැන් ඔයා මොකක් හරි දෙයක් දැන් ඔයා දන්නවා. දැන් හිතන්න මම බොරු කරනවා, මම බොරුවක් කරනවා ඔයාට. එතකොට මම ඉක්මනට ඔයාට කියනවා මේක මෙහෙම කරන්න, මෙහෙම කරන්න, ඉක්මන් කරන්න, ඉක්මන් කරන්න, මේක මෙහෙම කළා දෙන්න කියලා ඔයාට තීරණ ගන්න. ඉක්මනට හා කියන්න, හා කියන්න, ඉක්මනට එයාට හා කියන්න, මේ එක්ක ඉක්මනට බෑ කියන්න, එක්ක එන්නේ නැහැ කියන්න, එයා ඉක්මනට එනවා කියන්න නේ. එහෙම මොකක් හරි කරලා මේ ඉක්මනින් තීරණ ගන්න ඔයාට බල කරනවා. දැම්ම කරන්න ඕවා එච්චර හිතන්න දෙයක් නෙමෙයි. ඔය හා කියලා දාන්න එක එක කරන්න එපා, වැඩි හිතන්න එපා. අන්න කවුරු හරි කෙනෙක් ඔයාට ඉක්මනට තීරණ ගන්න ඔයා පොළඹවනවා නම් ඉතාම ප්‍රවේසම් වෙන්න හිතවතුනේ එයා බොරු කරන කෙනෙක් වෙන්න පුළුවන්. මං කියන්නේ හැමෝම නෙමෙයි, හරිද? ඊට පස්සේ අනුකම්පාව ගන්න ඉතාමත් දැඩි ලෙස උත්සාහ කරනවා. ඔයාගේ අනුකම්පාව ගන්න හැම වෙලේම තමන්ගේ අමාරුකම් කියලා විශ්වාසය ගන්න හදනවා, විශ්වාසය හදන්න හදනවා. ඒක හදන්න පුළුවන් එකක් නෙමෙයි විශ්වාසය කියලා කියන්නේ. ඊට පස්සේ තමන්ගේ වගකීම, තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක, තමන්ගේ වගකීම හැම වෙලේම වෙන කෙනෙක්ගේ පිට මත පටවන්න උත්සාහ කරනවා. දැන් මම මේ කියපු කරුණ ටිකෙන් ඔයා හිතා ගන්න මේ ඔක්කොම එක්කෙනෙක්ට තියෙනවා නම් හිතවතුනේ අනිවාර්යෙන් ඉතින් එයා කාක් හරි බොරුවක් මොනවහරි දෙයක් කරනවා ඇති. හරිද? ඊට පස්සේ මේ ඔයාට හිත ඇතුලෙන් කෙනෙක් ගැන මම කියන්නේ හැම වෙලේම ඔයාට එන සැකේ ඇත්ත නෙමේ. හරිද? හැබැයි හැම වෙලේම එක්කෙනෙක් ගැන ඔයාට සැකයක් එනවනම් හරිද? ඒ කියන්නේ හිතවතුනි සබාදහම මොකක් හෝ ඔබට පවසන හැඩයි. හරිද? අපිට නිතර නිකම්ම කෙනෙක් ගැන සැක හිතෙන්නේ නැහැ නේ. නිකම් මොකක්ම හේතුවක් තියෙනවනේ. කොහොම හරි එකම කෙනෙක් ගැන එකම හේතුවක් ගැන නිතර නිතර ඔයාට හිතේ ඇතුලේ චකිතයක් තියෙනවනම් ඔයාට මං ගැන මොකක් හරි චකිතයක් තියෙනවනම් එහෙම නැත්නම් මං ගැන මොකක් හරි සැකයක් තියෙනවනම් මං කරන දේවල් ගැන මොකක් හරි සැකයක් ගොඩ කාලෙක ඉඳන් තියෙනවනම් පොඩ්ඩක් ඇත්තරම හොයලා බලන්න කාගෙන් හරි අහලා බලන්න. සමහර විට ඔයාගේ සැකය හරි වෙන්න ඉඩකඩ තියෙනවා. පුංචි දැස් මගේ දැස් මර්සලින් පතිරණ මේ දවස්වල සෑහෙන ජනප්‍රිය ගීතයක්. වෙලවදවල් 1:36 පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ සින්දු අහන ගමන්.

0: කොටු හතරට පනස්දාහක් එක්ක මහා සිනුම ලක්ෂ දෙක හමාරක් දෙන අරිෂ්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත්ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත්ගොඩ.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show.
6: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya dawas pahema udey hatata
5: the welcome show
4: anugrahaya
0: enna yal 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙක හමාරක් දෙන අරිෂ්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ.
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
9: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. මගේ හඬ, මගේ රට.

වෙලාව දවල් එකයි විනාඩි 49යි හිතවතුනි. එයිදී අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. සින්දු කැෆේ අරගෙන නිමේෂ ඇවිල්ලා තිනවා දොරෙන් ඇතුළට ඇවිල්ලා එහා පැත්තේ පුටුවේ ඉඳගෙන තිනවා. ඒ කියන්නේ මට කොහොමද යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් ගිහින් එන්න. අර කියපු දේවල් මතක තියාගෙන ඉන්න ඕනේ. බොරු කියන කටි හොයා ගන්න විදියක් තමයි මම අද ඔයාලට කිව්වේ. හෙටත් මොකක් හරි වාව පුදුමෙන් පුදුමයට පත් කරන මොනවා හරි මාතෘකාවක් අරගෙන මම ඉන්නේ පොඩි කාලේ අර මේකක් වගේනේ. එහෙනම් අපි ගිහින් එන්න. මොනවා හරි අපි හෙටත් වැදගත් දෙයක් මොකක් හරි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්. අදට සමු ගන්නවා හිතවතුනි. වෙලවදවල් එකයි විනාඩි 50යි. සුබ දවසක් මං මැක් ලස්සන ආදරය කරන ගායකයෙක්ගේ ලස්සනම ලස්සන සින්දුවක් දීලා යන්න හදන්. පෙම් හසුන් එහෙම ලියන්න ඉන්නවා නම් ඉතින් ලියන්න වෙලාව තමයි දැන් හොඳේ. ගිහින් එන්න. සුබ දවසක් මං මැක්.

0: good afternoon දැන් වෙලාව දවල් 2:00 විනාඩි 2යි
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබඩ කෝටි 8 NLB දනට තහනිය ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

89.1 Supreme Radio.

0: சிந்து கஃபே.
1: சிந்து கஃபே.

0: සුප්‍රීම් රේඩියෝ
1: දෙවලම දකර නම් දවල් දෙකයේ විනාඩි 15යි.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සාගම්පොළ.
3: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්.
6: ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
6: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකම් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
7: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
1: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
2: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen padana gannatu patan ganna satiya dawas pahema udey hatata The welcome show.
4: Anugrahaya.
8: Wartha pita wartha kabana koti yate NLV danade tahane lutrayen rupiyal koti 13.9 ata ikma u dewanta supiritya galaba dimin rathi sangwardaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha danani dahane biladigena obat koti patiye kuwanna
9: navina taakshanayen නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
10: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
11: 89.1 89.3 Supreme Radio.

රඟපාන්න පුළුවන්ද ඔයාට? ඇක් කරන්න. එහෙම බැලුවොත් මේ හැමෝටමගේ රඟපාන්න පුළුවන්නේ. ඇත්තටම අපි මේ ජීවත් වුණා කෙනෙක්ත් එක්තරා විදිහකට රඟපෑමක් තමයි. හැබැයි මේ ඔය අහලා තියෙනවද මේ කටහඬින් රඟපාන්න පුළුවන් කියලා? දැන් තවත් කෙනෙක්ට කියන්න බලන් ඕ පුළුවන් ඩබින් ආටිස්ට්ලා ඉන්නේ ඒගොල්ලෝ කටහඬින් රඟපාන්නේ. ඔය එහෙම බැලුවොත් ඒ පොඩි ඇත්තක් තියෙන. හැබැයි මම මේ කියන්නේ ඊට වඩා හත්පසින්ම වෙනස් දෙයක් ගැන. දැන් මේ බොලිවුඩ් සිනමා ඉතිහාසයේ ගීත දහස් ගණනක් නිර්මාණය වෙලා තියෙනවනේ, බිහි වෙලා තියෙනවනේ. හැබැයි මේ සමහර ගීත තියෙනවා දශක ගණනාවක් ගියත් හැමදාම අලුත් වගේ රසික හදවත් ඇතුලේ ජීවත් වෙන ගීත. අන්න ඒ වගේ සර්වකාලීන අමරණීය නිර්මාණයක් තමයි අනමිකා කියන චිත්‍රපටිය. දෙමේ චිත්‍රපටියේ තියෙන ලස්සන සින්දුවක්. 70 දශකයේ තමයි මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ. මේ සින්දුව ගායනා කරන්නේ ලතා මංගේෂ්කාර්. ඉතින් මේ සින්දුවේ නම තමයි බහුන් මේ චලිය ආඕ කියන සින්දුව. මේ සින්දුවත් අර මම කලින් කිව්ව ගණේට ඇති සින්දුවක්. කොච්චර පරණ වුණත් අදටත් අහනකොට තවමත් රසික හදවත් ඇතුලේ ජීවමානව තියෙන සින්දුවක් තමයි මේ සින්දුව. ඉතින් මේ සින්දුව අහපු කෙනෙක්ට වෙන කිසිම සින්දුවකින් දැනෙන්නේ නැති වෙන විදිහේ පුදුමාකාර මායාකාරී ඇඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි ඇත්තටම ලතාජී, එහෙම නැත්නම් ලතා මංගේෂ්කර මහත්මිය මේ ගීතය ඇතුලේ ඇගේ කටහඬින් දීපු මේ ඇක්ට් එක.

මේ කොඳුරන ස්වරූපේ නෑ ගීත ගායනා කරලා තියෙනවා. සිංදුව පටන් ගන්නෙම හරිම සංසුන් මෘදු පසුබිම් සංගීතයකින්. ඉතින් මේ ලතා මංගේෂ්කර් මහත්මිය පළවෙනි පේළිය ගායනා කරන්නේ සාමාන්‍යයෙන් අපි සිංදු කියන විදිහට නෙවෙයි. මේ ඇත්තටම මේක මේ ඇය ඒක ගායනා කරන්නේ හරියට නිකන් පෙම්වතායි කනට ලං වෙලා හරිම ආදරෙන් කොඳුරනවා කියලා කියන්නේ අපි කොඳුරනවා කියලා කියලා අපි හයිය කෑ ගන්නෑනේ. මේ චුට්ටක් ඉන්නකොර එහෙමද සාමාන්‍යයෙන් අපි කොඳුරනවා කියලා කියන්නේ. අන්න ඒ විදිහට තමයි මේ පළවෙනි පද පේළිය ඇය ගායනා කරන්න පටන් ගන්නෙ. ඒ වගේම තමයි මේ සිංදුවේ මේ තියෙන තම වටිනාම සහ මේ පුදුම සහගත එක්ස්ප්‍රෙෂන්ස් ඒක තමයි මේ සින්දු අතරමැදදී ලතා මහත්මිය මේ දෙනවා මේ පුංචි ලැජ්ජාශීලී හිනාව. හරි එතක මොඩ හිතලා බලන්න දැන් මේ සින්දුවක් ගායනා කරනවා කියලා කියන්නේ ඩබින් කරනවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් නේද? එතකොට මේ මයික් එකක් ඉස්සරහා මේ මයික් එක ඉස්සරහා ඉඳගෙන මේ සින්දුව කියන ගමන් ඒ ෂඩිතයේ තියෙන මේ දඟකාරකම මේ ලැජ්ජාව ඒ විදිහටම කටහඬින් මවන්න පුළුවන් උනේ මේ ලතා මංගේෂ්කර් වගේ මේ වගේ විශිෂ්ට කලාකාරණියකට විතරයි. ඒ හැමෝටම ඒ වගේ දේවල් කරන්න බෑනේ. දැන් ඩබින් කරනකොට අපිට නම් ආණ්ඩන එක ඒක නෝමල් ඉතින් අපි කතා කරන විදිහට කරන්නේ. හැබැයි ගායනා කරන ගමන් භාව ප්‍රකාශනය කරනවා කියලා කියන්නේ ඒක ඇත්තටම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම තව දෙයක් තමයි මේ ගීතයේ එන උර්දු සහ හින්දි වචන ලතා මහත්මිය හරි අර ශබ්ද කරන්නේ හරිම සෙනෙදුවට අහන් ඉන්න ආසිත අපි කියන්නේ කරට මීපෙනිවක් කරනවා වගේ කියලා. මේ සින්දුව මේ රෙකෝඩ් කරපු දවසේ හරි අමුතු දෙයක් වෙලා තියෙනවා. මේ RD බර්මන් එයා තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඉතින් මේ කියන්නේ මේ සින්දුව සංගීත අධ්‍යක්ෂණය කරන RD බර්මන්. ඉතින් මේ ලතා මහත්මියට කියනවා මේ සින්දුව තේමාව පැහැදිලි කරලා දීලා තියෙනවා මේ රෙකෝඩින් කරපු දවසේ. ලතා මේක මේ රහසින් කියන්න ඕන සින්දුවක්. ඒක නිසා ඔයා උඩරියේ වාගේ උඩරිමෙන්ම මේ සංසුන් සහ දඟකාරෝ මේක ගායනා කරන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ලතා මහත්මිය මේ සින්දුව කියලා ඉවර වුණාට පස්සේ අර දීපුවේ සුපිරිම එක්ස්ප්‍රෙෂන්ස් නිසා හිටපු හැමෝම ඇත්තටම මොහොතකට සද්ද නැතුව නිකන් අපි කියන්නේ ගල් ගෙහෙල වගේ බලන් හිටියා කියලා. ඒ තරම් ඒක හදවතට දැනෙන විදිහට තමයි ඒ ගායනා කරලා තියෙන්නේ. ඊට පස්සේ පංචම්දා ගිහිල්ලා ලතා මහත්මියගේ අද්දේ කලුලා කියලා තියෙනවා ඔයා මේක මේ ගායනා කරේ නැව සින්දුවක් කිව්වේ නැහැ. ඔයා තිරේ පිටිපස් ඉඳලා හැබෑවටම රඟපෑව කියලා තමයි ඉතින් කියලා තියෙන්නේ. ඉතින් මේ සින්දුව මේ දැන් මම මෙච්චර ලොකු විස්තරයක් මේ සින්දුව ගැන කියලත් මේ සින්දුව ඇහුව නැත්තම් මේ සින්දුව ඔයාට අහන්න දුන්නේ නැත්තම් මමත් එක පැත්තෙන් කරන වැරද්දක්. කවදාවත් මම එහෙම වැරදි ඔයාට කරන්නේ නැහැ. ඒක නිසා තමයි දැන් අපි මේ සින්දුව අහන්න යන්නේ. අපි බලමු. අහගෙන ඉන්න හවස 4 වෙනකන් දවල් 2:25 දැන්.

0: 89.3 Supreme Radio.
1: දවල් දෙකයි මෙනාඩි 30යි දැන්.
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසයෙන් දෙනෝ. කිරිබත්ගොඩ, චාන්නික බ්‍රාස් ස්ටේනස්, සරුමේරු, දොරලො, පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාන්නික බ්‍රාස් ස්ටේනස්, නුවර පාර කිරිබත්ගොඩ.
3: අවසාන ප්‍රශ්නය. ආශ අපි හිතමු අයිසරහ දෙන්නෙක් රණ්ඩු වෙනෝ. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාවෙ ආගිය යුතුකම මොකද්ද?
4: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
5: පන්සිරියාවිය හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට Tempo Town අහන්න.
6: Tempo Town
5: with Ashi.
7: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: අපි හැමෝම දන්නවනේ චාමර ජපානයේ කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ ඒකලුන් 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
5: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
7: welcome show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
10: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
11: 89.1 89.3
7: Supreme Radio.
6: Supreme Radio.
7: මගේ රට.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබ යහපත් නම් විවේචන අපහාස වලට කලබල නොවෙන්න, ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ එන්.එල්.වී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
1: තෑගි
2: පැඩි වෙලා, අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
4: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: අපට කතා ඇතුණා
6: සින්දු කැෆේ.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංචන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22
2: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ
3: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රයලට
4: පිටරට උදවිය මය හිතේ අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
3: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද
2: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
1: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
3: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
5: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
6: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා
7: දැනි දැනි දැනෙනවා
8: සොඳුරු අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
6: සතියේ දිනවල රාත්‍රී 7ට
9: අනුග්‍රහය
10: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍චාරයක්
8: Travel with Supreme.
9: Satya Davas Pahewa.
11: The Welcome Show Ahana.
12: 89.1. 89.3.
8: Supreme Radio.

0: දැන් ඔය මේ වෙඩින් තියෙනවනේ, එහෙමත් නැත්නම් විවාහ උත්සව තියෙනවනේ. දැන් සාමාන්‍යයෙන් ඔන්න අපිට ඉන්විටේෂන් එකක් ආපුවම අපි ඒ වෙඩින් එකට යනවා. හැබැයි අපි හෙස් අතින් යන්න යන්නේ අනිවාර්යයෙන් මේ කපල් එකට මොනවාම හරි gift එකක් අරගෙන තමයි යන්නේ බහුතරයක්. දැන් ඉස්සර තමයි ගොඩක් තෑගි බෝග අරගෙන ගියේ. දැන් නම් ඉතින් අපි මුදල් දෙන්නේ නේ දෙවෙනට එක එක ජාති තෑගි දෙන. හැබැයි බහුතරයක් අය මුදල් තමයි දෙන්නේ. ඉතින් මේ ඔයාලට මෙහෙම හිතලා තියනවාද කියලා බලන්නකො චුට්ටක්. දැන් ඔයාගේ වෙඩින් එකට ඔයාලට දැන් gift ගොඩාක් හම්බ වෙනවා, සල්ලිත් හම්බ වෙනවා. ඔය gift එකයි සල්ලි ටිකයි අසරණ දුප්පත් පවුල් වෙනුවෙන් දුන්නොත් කොහොමද වැඩේ? ආ මං හිතන්නේ ඒක හැමෝටම කරන්න බැරි දෙයක් නේද? එහෙම කරපු කෙනෙක් ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් තමන්ගේ විවාහ උත්සවයට ආපු ආරාධිතයන්ගෙන් ලැබිච්ච තෑගි සහ මුදල් දුප්පතුන්ට බෙදලා දීපු කෙනෙක් ඉන්නෝ මෙහෙ නෙවෙයි, දකුණු කොරියාවේ තමයි මෙයා ඉන්නේ. අපි හැමෝම ගොඩාක් හොඳට මෙයාව දන්නවා. මෙයාගේ නම තමයි ජුන් ජී හ්‍යොන්. එහෙමත් නැත්නම් අපි නම් මෙයාව දන්නේ චොන් සොංගි කියන නමින්. My Love From The Stars කියන මේ කොරියන් K-pop drama එකේ අපිට හම්බ වෙන main character එකක් තමයි චොන් සොංගි කියලා කියන්නේ. ඉතින් එයාගේ ඇත්ත නම තමයි ජුන් ජී. ඉතින් කොහොම හරි මේ මෙයා කරපු වැඩක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඇත්තටම මෙයා ඇවිල්ලා ගොඩක් දක්ෂ නිලියක්, ඕනෑම චරිතයක් නිරූපණය කිරීමේ හැකියාව තියෙන අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ජුන්ජි කියලා කියන්නේ. ඉතින් කොහොම හරි ජුන්ජි 2012 අවුරුදු තමයි විවාහ වෙන්නේ චෝයි ජුන් හියුන් කියන කෙනත් එක්ක තමයි විවාහ වෙන්නේ. ඉතින් කොහොම හරි මේ දැන් මේ දෙනගේ රිලේෂන්ෂිප් එකත් හරිම විශේෂයි. මොකද මේ ඇයගේ පාසල්කාරී මිතුරෙක් තමයි මේ ඇය අන්තිමද විවාහ කරගත්තේ. ඉතින් ජුන්ජි ජනප්‍රිය සෙලිබ්‍රිටි කෙනෙක් නිසා මේ ගොඩක් අය ගොඩක් ස්පොන්සර්ස්ලා ස්පොන්සර් කරන්න ඇයගේ මේ විවාහ උත්සවයට අනුග්‍රහය දක්වන්න නම් තමන්ගේ නම ප්‍රසිද්ධ කරගන්න ගොඩක් ආයතන රැසකුත් ඔන්න පෝලිමට සැදී පැහැදී ඉඳලා තියෙනවා. හැබැයි මේ ඒත් ඒ අයට මේ අනුග්‍රහක ඒ අනුග්‍රහක බෞතුන් සේරම දේවල් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජුන්ජි. මොකද ඒකට හේතුවයට අවශ්‍ය වෙලා තියෙන්නේ සරල ශාම් විවාහ මංගලයකට යන්න. ඉතින් කොහොම හරි ඇය දීපු තවත් ලොකුම ආදර්ශයක් තමයි තමන්ගේ විවාහ උත්සවයට ආපු ආරාධිතයන්ගෙන් ලැබිච්ච තෑගි බෝග වගේම මුදල් දුප්පත් පිරිස අතර බෙදා දීම. මේක ඇත්තටම ෆෑන්ස්ලටත් ලොකු ෆෑන්ස්ලත් මේ කරපු දේ ගැන ලොකුවට අගය කරා නේද? හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මම ඒක අර කලින් කිව්වේ. ඉතින් ඒ විතරක් නෙවෙයි තවත් සමාජ සේවා රසක නියැලෙන කෙනෙක් විදිහට තමයි ඉතින් ඇයව හඳුන්වන්නේ. ඉතින් අර කොච්චර සල්ලි තිබුණත් තවත් සල්ලි පොදි ගහ ගන්න සමහරක් අය, බහුතරයක් එහෙම නැහැ. සමහරක් අය ඉතින් අර කොච්චර දේවල් තිබ්බත් බලන්නේ තව ඕනේ මේ මදි මේ මදි. ඉතින් එහෙම දේවල් පොදි ගහ ගන්න බන්න සෙලිබ්‍රිටිස්ලා අතරේ ආදර්ශමත් සෙලිබ්‍රිටි කෙනෙක් තමයි අපේ ජුන්ජි නේද? ඉතින් ෆෑන්ස් ලගෙත් අසීමිත ආදරය දිනාගත්ත ජුන්ජි දකුණු කොරියාවේ සාර්ථක වගේම මිල අධික රංගන ශිල්පිනියන් ලෑස්තුවේ ඉහළින්ම ඉන්න කෙනෙක් තමයි. හරි බලන්නකො නේද ඒ තරමට මාර කැපකිරීමක් ඒක නේද? අර කතාවක් තියෙනවා නේද තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා. දෙනකොට තමයි අපිට දේවල් ලැබෙන්නේ. හරි හවස හතර වෙනකන් අහගෙන ඉන්න. දැන් මේ පැත්තේ කෝල් එකක් දුන්නොත් තමයි සින්දු ලැබෙන්නේ. හරි මන් දානවා නීතියක් අරතේ කෝල් එකක් දුන්නොත් දෙනවා ඒ සින්දුව. බිඳු එක එක දෙකයි 510 510 කෝල් එකක් දෙත් අපි යනවා සින්දුවක් අහන්න. ආහා මම මේ කල්පනා කරේ මොකක්ද අහන සින්දුව කියලා. මගේනේ දවල් දෙකයි විනාඩි 56යි දැන්.
1: Sindhu Cafe. Sindhu Cafe.

0: ගුඩ ඉවනින්. දැන් වෙලාව හවස 3යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: එන්න 40ට දිනුම් අවස්ථාවක්.

89.1 89.3 Supreme Radio.

0: හවස තුනයි වෙනාඩී පහයි දැන් වෙලාව සිින්දු කැෆේ අන්තිම පෑ තමයි මේ විදිහට පටන් ගන්න. ඉතින් අන්තිමය පටන්ගත්ත ගමන්ම මේ පැතට කතා කරපු යාලෝක ඉවදෙන කින්නවා එගොලඟ මතක් කරලා ඉන්නම් මම. යනවා මම මොරටුවට ජයමා කාලිකක් දුන්න රංගවයි පැතුම්වයි එකතු කරගන්න කියලා කිව්වා. මොකද මේ වෙලා හිටියේ එදෙන විතරයි කියලා කිව්වේ. ඔන්න ඒ වුණාට කමක් නෑ, ඔක්කොම දෙනාම මතක් කරන්න කියලා තමයි තින් මට ජයමා කිව්වේ. ඒ වගේම කැස්පර්වෙන් සමන්ත කාල එකක් දුන්න, පුතා ජනේත් ඒ වගේම දුවල දෙන්න ඉන්නවා කිව්වා පවනී වාසනායි. එතෙක්කම මල්ලි සමන් මෙන්න මේ කට්ටේවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි ඉතින් මට කිව්වේ. රයිට්, ඊට පස්සේ මම යනවා වහකෝටට. රෝහණ කතා කළා මට සාරංගවයි, සාරංගගේ වයිෆ් ශානිකාවයි, ඒගොල්ලන්ගේ ෂුවරි දුව ෂෙනාර බබාවයි ඔන්න ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මට කිව්වේ. හරි, එහෙනම් මේ කට්ටියව එකතු කරගෙන ඔයාලට මතක් කරන දේවල් ටිකක් තියෙනවා. යන්න Facebook එකට ගිහලා සර්ච් කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාලට අපේ පේජ් එක දකින්න පුළුවන්. මේ දවස්වල වැඩ ගොඩාක් පේජ් එකේ සිද්ධ වෙනවා නේද? ඒක නිසා බලන්න පුළුවන් ඔයාලට මොනවද පේජ් එකේ සිද්ධ වෙන්නේ කියලා. අපේ පේජ් එකට තාම ලයික් කරලා නැත්නම් අපිව ලයික් කරලා තියාගන්න. ඒ වගේම Facebook එකෙන් නවතින්න එපා. ඔහොමම යන්න ඔයා YouTube එකට ගිහලා සර්ච් කරන්න Supreme Radio කියලා. එතකොට ඔයාලට අපේ YouTube channel එක දකින්න ලැබෙනවා. ඉතින් අපිව තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා මතක ඇතිව ළඟම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හරිද? ඊට පස්සේ YouTube එකෙන් එන්න මේ පැත්තට ආයමස්සරයක් TikTok එකට යන්න. TikTok එකෙත් අපි ඉන්නවා, TikTok එකේ අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම Instagram එකෙත් අපි ඉන්නවා, අපිව ෆලෝ කරලා තියාගන්න. හතර වටින්ම අපිව වට කරලයි තියෙන්නේ. අපි අපේ අනසක පතරවලයි තියෙන්නේ, ලේසියෙන් බේරෙන්න අපෙන්නේ. හරිද? මගෙන් ඔයාට හොයාගෙන එනවා මම. රයිට්, කෝල් එකක් දෙන්න පුළුවන් 0112 510 510. WhatsApp මෙසේජ් එකක් දාන්න 0718 89 3 89 3. අපි ආසින්දුවක් අහන්න. හවස 3යි වෙනාඩි 7යි දැන්. හවස 4 වෙනකන් මම මෙතන.
1: සින්දු කැෆේ.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
1: ඔබ යහපත් නම් විවේචන අපහාස වලට කලබල නොවෙන්න, ශක්තිමත්ව ගමන යන්න. සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: පැඩි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යතේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක් නැතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
5: 89.1 89.3 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සාගම්පොළ ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: The Welcome Show.
0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
2: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තාව වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6852ක් විතරයි චාමර. හැබැයි මේ 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7000කට වඩා වැඩිමින් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ තන මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
1: The Welcome Show.
3: Supreme Radio.

0: Sindhu Café.
1: හිතේ රජවෙච්ච කෙනෙක්ගේ වාර්තාවක් ගැන රෙකෝඩ් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. දැන් මෙයා ඇවිල්ලා ෆුට්බෝල් ලවර්ස්ලා ඉන්නවනේ නේද, ෆුට්බෝල් ෆෑන්ස්ලා. ඉතින් මේ ෆුට්බෝල් ලවර්ස්ලාගේ හිතේ රජවෙච්ච කෙනෙක් තමයි මේ. ඒ තමයි කවුද අපේ මෙසි, ලියනල් මෙසි ගැන තමයි මේ කියන්න යන්නේ. ඉතින් මේ දවස්වල අපි දන්නවා ෆිෆා වර්ල්ඩ් කප් එකට ටූර්නමෙන්ට් තරග තියෙනවනේ වර්ල්ඩ් කප් එකට. ඉතින් පාපදු ක්‍රීඩාවේ ලෙජෙන්ඩරි චරිතයක් තමයි ලියනල් මෙසි කියලා කියන්නේ.

හයකට ක්‍රීඩා කරලා. නේද? ඒවා දැන් මේ දවස්වල FIFA බලනවද කට්ටිය? කෝ බලන්න මට මැසේජ් එකක් දාන්න මේ පැත්තට ෆුට්බෝල් ලවර්ස්ලා ඉන්නවනම්. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ගොඩක් ක්‍රිකට් ලවර්ස්ලා ඉන්නේ නේද? ෆුට්බෝල් ලවර්ස්ලා ඉන්නවා. හරිම සුළුතරයයි ඉන්නේ ක්‍රිකට් ලවර්ස්ලාට සාපේක්ෂව. කොහොමරි කමක් නැහැ නේද? මේ බලන කට්ටිය ෆුට්බෝල් ලවර්ස්ලා ඉන්නවනම් මට මේ පැත්තට මැසේජ් එකක් දාගෙන යන්න. හරි, කෝල් එකක් දෙන්න. 2112 517 518. ඒ වගේම ඔයාලට පුළුවන් මේ පැත්තට මැසේජ් එකක් දාන්න 2716 689 3 893. එහෙනම් ඉතින් අපි යන්නේ ලාස්ට් වෙන්නේ සින්දුවක් අහන්න. හවස 3:24 දැන්.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: හවස 3යි විනාඩි 32යි දැන්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011 2 864 012
3: පෙරලිකාර සඳුදා
4: කේන්තියන්න හේතු මොනවද මෙන්න මේවා හරි
3: සුවබර අඟහරුවාදා
5: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
3: හැඩකාර බදාදා
6: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ
3: රස පිරි බ්‍රහස්පතින්දා
7: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරලා
8: ජීවිතේ හැම තවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
2: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් 5ම උදේ 10ට
9: බලන්නකෝනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
10: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
11: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත් වෙනුවෙන්මයි.
11: මේ ඔක්කොටම සතියේ දින 5ම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
2: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
12: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින් ආදිය එකතු කර ජලය නොරදෙනසේ තබා ගන්න. ඉවතලන ටයර් රාතියට වැලි පුරවා සිදුරු කර ජලය නොරදෙනසේ කපටා කරන්න.
2: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රට. සින්දු කැෆේ

0: 89.3 Supreme Radio.
1: Sindhu Cafe.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: දශක පහත් පුරා පිත්තල බාණ්ඩ කරණේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාලික බ්‍රස්ටේන සරුනේරෝ දොරලෝ පිත්තල පහන් ඇතුළෝ සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාලික බ්‍රස්ටේන නුවර පාර කිරිපත් ගොඩ.
2: අවසාන ප්‍රශ්නය ආශා අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනෝ වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
3: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ආයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ. ගමේ
4: පන්සිරියාගේ හැටකාරිය. ඔය වගේ උපදෙස් ගන්න නම් හවස හතරට ටෙම්පෝ ටවුන් අහන්න.
5: ටෙම්පෝ ටවුන්
4: with Ashi.
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
7: The welcome show.
4: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udey hatata
7: The welcome show.
3: Anugrahaya.
8: Wartha pita wartha kabana kooti yate NLB danade tahane lutrayye rupiyal kooti 13.97 ikma u dewanta supiritaya galaba dimin rathe sangwardhaneeta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jathiye mahatana sampatha dana nidahane biladigena obat kootipatiye kuwanna
9: Meltol hisarathaya una sempra ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: 89.1 89.3
9: Supreme Radio.
4: සින්දු කැෆේ
10: සින්දු කැෆේ

0: Sindhu Cafe.
1: සකයි දැන් වෙලාව යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. අද ගියට බය වෙන්න එපා. හෙට දවල් දෙක වෙනකොට ඔයාට අහගෙන ඉන්න රසකතා ගොඩකුත් එක්ක සිඳු ගොඩක් අරගෙන මම එනවා. ඉතින් මම ගියාට ඕන ආශය වෙලා ඉන්න ටෙම්පෝ ටවුන් අරගෙන ඔයාට බලන් ආශිත් එක්ක හවස 4 ඉඳලා රෑ 7 වෙනකන් ටෙම්පෝ ටවුන් අහන්න. ගෙන් එනවා සතුටින් පරිස්සමෙන් ආතරෙන් ඉන්න. මල් නිවේෂා

0: අවසහතරයි විනාඩිය කයිතම් වෙලාවා.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: town hatter hatter
1: tempo town hatter hatter හතරයි දෙකයි වෙලාව දැන් හරියටම හතරයි තුන වුණා අයි පටන් ගන්නකොට හතරයි දෙකයි right කොහොමනත් අද අඟහරුවාද මං ආව ස්තුති මං එනකම් බලන් හිටියේ නැති වුණාට වෙන වැඩ නෑ නේද අනේ right කොහොමනත් තාමනේ ආ බලන් හිටියත් නැතත් මම එනවා මොකද මට පඩි ගෙවනවා මේ වෙලාවට වැඩට එනවාට කොහමරි වැඩේ පටන් ගන්නවාද අද දවසේ සංචාරය සිංගප්පූරුව පැත්තට ලෝක සිතේමේ පොඩි තිතක් විදිහට පේන සිංගප්පූරුව මුළු ආසියාවටම ලොක්කෙක් වුණේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියනවා සිංගප්පූරුව ගැන ගොඩක් දේවල් දන්න දේවල් නොදන්න දේවල් අපිට හිතා ගන්නවත් බැරි දේවල් අපේ රටත් සිංගප්පූරුවක් වගේ කරන්න හිතාගෙන ඉඳපු කට්ටිය හිටිය තාම කරනවා ඒව කරන්න පුළුවන්ද කියලා බලමු ලී ක්වාන් යූ කරපු විදිහට සිංගප්පූරුව අපිට දිනු කරගන්න පුළුවන් වෙයිද කියන එක ගැන අපි බලමු කතා කරමු බලමු කතා කරමු අවසහය වෙනකම් ඉතින් TikTok live එකට නම් ඔන්න එකේ තියෙන මේ වෙලාව කට්ටියට එන්න පුළුවන් ඈ කැමති නම් ඔන්න මතක් කරන්න සුප්‍රීම් රේඩියෝ TikTok fan page එක පැත්තට ගියා අපිව follow කරලා live එකට set කරනවා live එකේ මම ඉන්නේ මේ වෙලාව කට්ටිය එක්ක වෙන ගමන් ඉන්නේ බොහොම ස්තුතියි ඉන්න කට්ටියටත් බොහොම ස්තුතියි සහ සුබ සන්ධ්‍යාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ඒ වගේම අහගෙන ඉන්න ඔයාටත් මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් ඒ පැත්තට එන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් WhatsApp එක පැත්තට message එකක් දාන්න. කැමරිනා. 0818 89 3 89 3 ට WhatsApp message එකක් දාන්න පුළුවන්. එසේ තමයි ඔබට පුළුවන් මහට call කරන්න. හරි. 0112 510 510 hotline එක තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කියලා කවුද එක්කෙනෙක් මට දාලා තියෙනවා. පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න බලන්න හොඳට කල්පනා කරමු සින්දුවක් එහෙම අහලා. හවස 4යි වෙනාඩි 4යි පටන් ගන්නවා ටෙම්පෝ ටවුන් මේ විදිහට ආද මං ආශි සුබ සන්ධ්‍යාවක්

0: අත්ත වෙලාවහව සහතරය විනාඩි 15යි.
1: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනු කිරිපත් ගොඩ චාමික බ්‍රාස් ස්ටේනස් සරුනේරු දොරලෝ පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාමික බ්‍රාස් ස්ටේනස් නුවර පාල කිරිපත් ගොඩ
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
5: The Welcome Show
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
0: අපි හැමෝම දන්නවනේ චාමර ජපානි කියන්නේ දූපත් රාජ්‍යයක් කියලා. පරණ වර්තා වලට අනුව නම් ජපානයේ තිබ්බේ දූපත් 6,452ක් විතරයි චාමර. හැබැයි මේ ඒකලුන් 2023 දී නවීන ඩිජිටල් සිතියම් තාක්ෂණය පාවිච්චි කරලා නැවත වරක් කරපු සෝදිසියකදී තිබුණාට වඩා දූපත් 7,000කට වඩා වැඩියෙන් හොයාගෙන තියෙනවා. දැනට ජපානයේ සතුව දූපත් 14,125ක් තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මේ අතරිනුත් වැඩිපුරම චාමර මේ දූපත් 100ක පමණ විතර මිනිස්සු වාසය කරනවා කියලා තමයි කියන්නේ.
7: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.

දෙකවාගන්න කෝලං කර කර ඉඳලා පේන්නේ මෙලෝඩියක් කියන්න හිතාගෙන ඉන්න දේවල් මුහුද හඬන වෙලාවේ. යස්, මුහුද හඬනවා හොඳටම අදන. හරි, අපේ අද මට විශේෂ මගේ හොඳ යාළුවෙගේ බර්ත්ඩේ එකක් තියෙනවා. එයාට විෂ් කරන්න කලින් මම සිංගප්පූරුව පැත්තට යන්නයි හදන්නේ. අද පටන් ගන්නකොට මම ඔයාලට කිව්වා ලෝක සිතුවමේ පොඩි තිතක් විදිහට පේන සිංගප්පූරුව මුළු ආසියාවටම ලොක්කෙක්ුණේ කොහොමද කියන එක ගැන මම කියනවා කියලා. ඇත්තටම කිව්වොත් ලෝකේ තියෙන රටවල් 195ක් අතරින් භූමි ප්‍රමාණය අතින් සිංගප්පූරුවට හිමි වෙන්නේ 170 වෙනි ස්ථානය. 176 වෙනි ස්ථානය. ඒ කියන්නේ ඇමරිකාවේ නිව්යෝක් නගරයටත් වඩා මේ රට පොංචි, කුඩයි. හැබැයි මේ පුංචි දූපත අද වෙද්දි ලෝකේ 27 වෙනි විශාලතම ආර්ථිකය බවට පත් වෙලා තියෙනවා. බලන්න, තමන්ගේ අසල් වැසියා වෙච්ච මැලේසියාවට සහ ඉන්දුනීසියාවට වඩා භූමියෙන් වගේම ජනගහනයකුත් ගොඩාක් කුඩා වුණාට, ජනගහනය කුඩා වුණාට ආර්ථික සහ මිලිටරි බලය අතින් සිංගප්පූරුවට තියෙන්නේ සැබෑම දැවැන්තත්වයක්. හරිද? මාර කැපැසිටි එකක් තියෙනවා ඒගොල්ලන්ට. ලෝක ඉතිහාසයේ දකින්න ලැබුණු හොඳම ඒකාධිපති පාලනය විදිහට හඳුන්වන සිංගප්පූරුවේ අදහන්න බැරි පරිවර්තනය ගැන තමයි අද අපි අපි කතා කරන්නේ. මම ඔයාලට කියන්නේ අද සිංගප්පූරුවේ ගත්තාම GDP per capita, ඒ කියන්නේ ඒක පුද්ගලයෙකුට, එක් පුද්ගලයෙකුට ලැබෙන දළදේශීය නිෂ්පාදනය ඩොලර් 88,000කට වඩා වැඩි. සෑවැව් නේද? සෑවැව්. යස්. මේක ඇමරිකාවේ බ්‍රිතාන්‍ය වගේ දියුණු රටවල් වලටත් වඩා ඉහළ අගයක්. හරිද? හැබැයි මීට අවුරුදු 60කට කලින්, ඒ කියන්නේ 1965 වගේ සිංගප්පූරුව නිදහස ලබා ගන්නකොට මේ தත්ත්වය තිබ්බ සම්පූර්ණ අනිත් පැත්තක්. ඒ කාලේ සිංගප්පූරුවේ GDP එක, ඒ කියන්නේ අර ඒක පුද්ගල ආදායම කියන එක ඩොලර් 515ක් වගේ සුළු මුදලක් තිබේ. රටේ විරකියාව 14% තරම් ඉහළ මට්ටමක තිබුණාට ජනගහනයෙන් භාගයක්ම අකුරු ලියන්න කියන්න දන්නේ නැහැ. 70%ක් විතරම ජීවත් වුණේ තරුණ විදිහට, අර පැක් වෙලා ජීවත් වුණේ. හරිද? පහසුකම් නැති මුඩුකු ඇතුලේ. ඉතින් හැමදේටම වඩා දරුණුම දේ තමයි සිංගප්පූරුවට තමන්ගෙම කියලා කිසිම ස්වභාවික සම්පතක් තිබුණේ නැහැ. බොන්න වතුර ටික පවා ගත්තේ මැලේසියාවේ. එහෙම හිටපු සිංගප්පූරුව 1965දී 2026 වෙනකොට මේතනට ඇවිල්ලා තියෙන කොහොමදානේ ඇත්තට? මෙන්න මේ වගේ අන්ත අසරණ තත්ත්වයක ඉඳන් තමයි ග්ලෝබල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එකක්, එහෙම නැත්නම් බවට පත් කරගත්තේ සිංගප්පූරුව. තනි මිනිස්සුගේ ජීවිත කාලයක් ඇතුළත සිංගප්පූරුව ලෝකයේ 3 වෙනි වැදගත්ම ග්ලෝබල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එක බවට පත් වුණා. අද වෙනකොට සිංගප්පූරුවේ ඉන්නේ හැම 25 දෙනෙක්ගෙන්ම එක්කෙනෙකුට එක්කෙනෙක් මිලියනපතියෙක් වගේ ලොකු ආර්ථික මට්ටමක් තියෙන තැනක රටේ ඉන්න මිනිස්සු. මාරයිනේ, අපිට බැයිද සිංගප්පූරුව වගේ වෙන්න? පුළුවන්. පුළුවන්ද නිෂ්පාදකතුම? පුළුවන්. ලොකු හීන තමයි. බලමු නේ. 1919දී සර් ස්ටැන්ෆර්ඩ් රෆල් කියන බ්‍රිතාන්‍ය නිලධාරියා මේ දූපතේ තියෙන භූගෝලීය වටිනාකම තේරුම් ගත්තා. හරිද? මේක බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත් කරනවා. එයා ඒක තේරුම් අරගෙන බ්‍රිතාන්‍ය ජාතිකයෝ හරි කට්පටිනේ, කල්ල කපටි. ඒගොල්ලන් අපි කියන්නේ සිංහල තේරෙන්නේ නැති ඉඳ වෙලාවට හොඳයි. ඒ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ඉන්න කට්ටිය මතක තියාගන්න ඕනි. හරිද? එතකොට මේ චීනය, ඉන්දියාව සහ යුරෝපය සහ ඒ වගේම ප්‍රධානතම මුහුදු මාර්ගය වෙන මලක්කා සමුද්‍ර සන්ධිය ළඟින්ම පිහිටලා තිබිච්ච නිසා සිංගප්පූරුවට නිදහස් වරායක් විදිහට බ්‍රිතාන්‍ය දියුණු කළා. බ්‍රිතාන්‍ය ජාතිකව කාට හරි උදව් කරනවා නම් ඒගොල්ලන්ට මොකක් හරි වාසියක් තියෙන්න ඕනේ. දැන් අපිට කරා වගේ. හරිද? එතකොට බ්‍රිතාන්‍යටත් උදව් කරේ, බ්‍රිතාන්‍ය සිංගප්පූරුවටත් උදව් කරේ අන්න ඕක නිසා. ඒක නිසා ලෝකෙ වටේම වෙලෙන්ද සිංගප්පූරුවට ආවා. ඒ ආපු චීන, මැලේ සහ ඉන්දිය දෙමළ ජාතිකයන් නිසා සිංගප්පූරුවේ විවිධ සංස්කෘතීන් මිශ්‍ර වෙච්ච තැනක් බවට පත් වුණා කාලයත් එක්ක. ඉතින් දෙවන ලෝක යුද්ධෙන් පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බිඳ වැටෙද්දි, බ්‍රිතාන්‍ය බිඳ වැටෙනවානේ දෙවන ලෝක යුද්ධෙන් පස්සේ සිංගප්පූරුව ස්වයං පාලන අයිතිය ලැබෙනවා ඒගොල්ලන්ට. 1959දී සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා විදිහට බලයට පත් වෙන්නේ ලෝක ඉතිහාසයේ අති දක්ෂම දේශපාලකයෙක් වෙච්ච ලී ක්වාන් යූ. ලී ක්වාන් යූ මුලින්ම හිතුවේ තනියම පැවැත්මක් නැති සිංගප්පූරුව බේරගන්න අසල්වැසි මැලේසියාවත් එක්ක එකතු වෙන්න ඕනි කියලා. ඒ නිසා එයා 1963දී සිංගප්පූරුව මැලේසියාවේ කොටසක් බවට පත් කරනවා. මාර වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ උනේ මොකද? මම දන්නා, ඔයා දන්නේ නැහැ. මම පස්සේ කියන්නම් අහගෙන ඉන්න. මූද හඬනවා, හොඳටම සින්දුවක් අහලා එමු. නම් බලවහව 7:23.

0: සමාවෙන්න හවස අතරයි විනාඩි 31යි වෙලා. මම මේ කල්පනා කරේ මයික් ඔන් කරගත්තාම බර්බ්ස් යවන්න බාරද? ඇත්තට ඇයි දන්නේ අපිට ඈනුම් යන්න නේද? ඒක හොයලා බලලා හෙට දවසේ මම කතා කරන්න ඇයිමට ඈනුම් යන්නේ කියලා. මම දැන් මේ වෙනකොට ඈනුම් 8ක් විතර යවුවා. හරි. මම දැන් විශ් කරන්නයි හදන්නේ. අද මගේ හොඳ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. තමයි නඳුන් දිනෙත්. නඳුන්ගේ බර්ත්ඩේ කවුරුද ගානක් තිස්සේ මගේ හොඳම යාළුවා. ඉතින් නඳුන් ඔයාට සුබම සුබ උපන් දිනක් වෙන්න කියලා හදවතින්ම විශ් කරනවා මම ඔයාට. කියවුරුදෙත් විශ් කළා. අවුරුදු ගානක් තිස්සේ එක දිගට විශ් කරගෙන එනවා. අදත් ඉතින් ඔයාට සුපුරුදු විදිහට විශ් කරනවා. මතක තියාගන්න. ඔයා දැන් වයසයි. ඔයා දැන් නාකි. රයිට්. නින්ද යන්නද සින්දුවක් ගෝණි කියලා කියනවා. රයිට්. අපි නඳුන්ගෙන් ඉල්ලව නඳුන් ආසපු සින්දුව තමයි මල් සරා ජාමර රණ වගේ. නඳුන් වෙනුවෙන් අහගෙන ඉන්න බලාගෙන ඉන්න TikTok live එකේ ඉන්න හැම දෙනාමත් වෙනුවෙන් අංජනි ඔයාව, භාග්‍ය ඔයාව, එතකොට සාෂ් ඔයාව, හරිත ශාරක, ගයනියා හැමෝම ආදරෙන් එකතු කරගෙන, පැතුම් ඔයාවත් එකතු කරගෙන, අශෙන් ලක්මාල් ඔයාවත් ආදරෙන් මතක් කරලා අපි යනවා මල් සරහට. හැබැයි මේ සින්දු දෙන්නේ නඳුන් වෙනුවෙන්.
1: ඕ මල් සර.
0: නඳුනුත් ඉතින් මල් සරෙක් තමයි. රයිට්.
2: අල්ලා.

0: වෙලාවහවසා හතරයි වෙනඩි තිස්සටයි.
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.77 600 1022
4: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනිය නුතරයෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටි
5: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
6: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
7: එම මෙහෙම
8: පස්වාන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
6: අහල පහල නිවැසියන්ට බාධාවන ලෙස තා ඝෝෂා පවත්වන්නේ මන්ද? පවසව.
8: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
6: ඈ හැබෑවට
0: සතිය දවස් පහේම දහවල් දෙකට
2: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
3: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු.
0: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පිහිත්තා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වලකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
1: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න බස් එක යන්න හදන්නේ.
2: මල්ලි කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැලට.
3: පිටරට උදවිය මම හිතේ. අනේ මලේ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
2: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න හරිද?
1: හරි හරි ආහාරෙ මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
0: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක්
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි. ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas pahema udeyata.
4: The welcome show.
2: අනුග්‍රහය.

0: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

89.3 සුප්‍රීම් රේඩියෝ. අහසෙ පිලේ පොළොවේ බලේ.

0: down.
1: හතර හතට
2: හරි දෙවැනි පැය පටන් ගත්තා. පහයි දෙකයි වෙලාව. හනියට හරි වෙලාව. හොඳ වෙලාව හොඳ දේවල් කෑ. සිංගප්පූරුව ගැන තමයි කතාවාද. අපි සිංගප්පූරුව ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතුරු ටික දැන් මේ කියන්න හදන්නේ. ලී ක්වාන් යූ. එයා සිංගප්පූරුව බාරගත්තට පස්සේ මොකද කරේ? විනාශ කරලා දැම්මද? නෑ නෑ නෑ නෑ නෑ. හැබැයි දැන් මං කිව්වනේ 1963 සිංගප්පූරුව මැලේසියාව කොටසක් බවට පත් කරා කියලා. ලී ක්වාන් යූ විසින්. හැබැයි මැලේසියාවේ බහුතරය මැලේ ජාතිකයන් වෙද්දි සිංගප්පූරුවේ 75% වැඩි චීන ජාතිකයන්. ඒ නිසා ජාතිවාදී සහ දේශපාලන හැඟීම් ඇති වෙලා 1964 මොහෝ ලේවැගිරීම් පවා සිද්ධ වෙලා තියෙනවා අතීතයේ සිංගප්පූරුව බැලුවම. හරිද? අන්තිමේදී සිංගප්පූරුවේ බලපෑම තමන්ට තර්ජනයක් වෙයි කියලා බය වුණු මැලේසියාවේ අගමැතිතුමා 1965 සිංගප්පූරුව මැලේසියාවෙන් බලහත්කාරයෙන් එළියට ඇදලා දැම්මා. සිංගප්පූරුව බලහත්කාරයෙන් යන කියලා එළියට දැම්මා. හරිද? ලී ක්වාන් යූ සහ එයාගේ පක්ෂය වෙන PAP එහෙම නැත්නම් පීපල්ස් ඇක්ෂන් පාර්ටි තේරුම් ගත්තා. තමන්ට බේරගන්න නම් ලොකු මාළු කුඩා මාළුන්ව කන ලෝකෙක සිංගප්පූරුවට විශේෂිත ඉස්සෙක් වෙන්න වෙනවා කියලා. හරි සරල කතාවක් ඒක. හරිද? ස්වභාවික සම්පත් නැති නිසා සිංගප්පූරුවට තිබුණ එකම සම්පත උනේ තමන්ගේ භූගෝලීය පිහිටීම සහ මිනිස් ශ්‍රමය විතරමයි. වෙන කිසිම දෙයක් තිබ්බේ නැහැ. අපිට නම් තව මොනවා හරි තියෙනවා. එහෙම තිබිලත් මොනවා දන්නේ? අපිට මුකුත් කරගන්න බෑනේ තාම. ඒ නිසා ඔවුන් මුළු රටම පාලනය කළේ එක එක දේශපාලන පක්ෂවලට ඕන විදිහට නෙමෙයි. හරිද? මහා පරිමාණ ව්‍යාපාරික සමාගම අර රන් කරන විදිහට, රත්තරන් කරන විදිහට තමයි ඒගොල්ලෝ මුළු රටම පාලනය කරේ. දැන් අපේ රටේ පක්ෂ කීයක් තියෙනවද නේද? ඕක තමයි හෙනේ අපිට වෙලා තියෙන්නේ. විදේශ ආයෝජන තමන්ගේ රටට ඇද්ද ගන්න නම් ලෝකේ තියෙන ආරක්ෂිතම සහ ස්ථාවරම තැන සිංගප්පූරුව වෙන්න ඕනි කියන තැනට ඔවුන් තීරණය කළා. ඒ වෙනුවෙන් ඔවුන් එක එක දේවල් කරා. ගොඩාක් දේවල් කරා. එක එක දේවල් නෑ, ගොඩාක් දේවල් කරා. ඒව තමයි ඉතින් ගත්තාම මේ අඩු බදු සහ ලිහිසි නීති, ඒ කියන්නේ අර කෝපරේට් සහ පුද්ගලික බදු ලෝකයේ අවම මට්ටමට පත් කළා. අදට ලෝකයේ ව්‍යාපාරයක් පටන් ගන්න තියෙන ලේසිම රට සිංගප්පූරුව කියලා අපි විශ්වාස කරනවා නේ, අපි දන්නවනේ. ඒ වගේම දැඩි නීති සහ දඩුවම් පනවන රටක් සිංගප්පූරුව කියලා කියන්නේ වර්ජන මහජන විරෝධතා සම්පූර්ණයෙන්ම තහනම්. අපි හලා තියෙන සිංගප්පූරුවේ කොහරි වර්ජනයක් තියෙන, ස්ට්‍රයිකයක් තියෙන, අද ස්ට්‍රයික්, බස් ස්ට්‍රයික්, කොච්චි ස්ට්‍රයික් එහෙම කියන්නේ එහෙ නෑ. ඒ සෙල්ලම් එහෙ දාන්න බෑ. හරිද? ඒව දාන්න ඕන ලංකාවට එන්න ඕනේ. හරි ලේසි. කොන්දස්තර මහත්තයෙකුට බැන්නොත් ස්ට්‍රයික් කරා. අන්න ඒ වගේ හරි ලේසි අපේ රටේ ස්ට්‍රයික් කරන්න, වර්ජන කරන්න. හැබැයි සිංගප්පූරුවේ එහෙම බෑ. හරිද? අනිත් එක මේ රජයේ නිලධාරීන්ට ලෝකේ ඉහළම වැටුප් ගෙවන ගමන්ම පොඩි හරි දූෂණයක් දැක්කොත් දරුණුම දඬුවම් දෙනවා. හොඳම රාජ්‍යංශයේ සේවකයෝ හොඳම පඩිගන්න රට තමයි සිංගප්පූරුව කියලා කියන්නේ. හැබැයි වගේම තමයි හොරකම් කළොත් අපේ රටේ වගේ ඈ නෑ. අපේ කට්ටිය හොරකම් කරන්නේ නෑ. දැඩි දඬුවම් දෙනවා. ඒ කියන්නේ මට අද දවසේ තුනා රාජ්‍ය ආයතනයකට ගිහලා හුදෝ හරි අපූරු කතාවක් වුණා. කොළඹ මේ ඉඩම් රෙජිස්ට්‍රියට ගියානේ මම අද. කලම්බෝ ලෑන්ඩ් රෙජිස්ට්‍රි. හරි කාර්යක්ෂම ස්ථානයක් අපරාධි කියන්න බෑ. පුදුම හොඳයි. උදේ 8:00 ගිහලා 10:00 වෙනකන් ඉඳියර පස්සේ තව පෑය දෙකකින් දෙන්නම්කෝ. පෑය දෙකකින් ඔෆිස් එකට ඇවිල්ලා ගියාට පස්සේ අපහු කියනවා 4:00 දෙන්නම් කියලා. 4:00 යන්න බෑ, මට වැඩසටහන තියෙනවා. ඒ නිසා මං හිටියා දැන් හෙටවත් කරගන්නවා ගිහලා වැඩේ. ඔන්න අපේ රටේ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාවය. අහගෙන හිටියත් කරන්න දෙයක් නෑ. අපි ඇත්ත කියන්නේ බොරු නම් ඉතින් ඇවිල්ලා කියන්න පුළුවන්. මම ඉන්නේ මම්බලපිටියේ සුප්‍රීම් රේඩියෝ එකේ. කිසි ප්‍රශ්නයක් නෑ. පෞද්ගලික අත්දැකීම් පිළිබඳව කතා කරන්න. හරිද? ඒ වගේම තමයි මේ සිංගප්පූරු රජය මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට තියෙන්නේ ඒගොල්ලෝ ගාව වෙන එක දඬුවන්නේ. එක දඬුවමයි දෙන්නේ. ඒ තමයි එල්ලුම් ගහ. සිංගප්පූරුව සමග අර සිංගප්පූරුවට යන ඕනම කෙනෙකුට ඔගලන් සමහරට සිංගප්පූරුවට ෆ්ලයි කරලා තියෙන කෙනෙක් නම් ඔගල දන්නවා ඇති. ඒගොල්ලෝ ෆ්ලයිට් එකේදී මේ අනතුරු වංගුවින් පත්‍රිකා බෙදා හරිනවා ඒගොල්ලෝ. හරිද? සෙල්ලම් දාන්න හදන්න එපා. මේක සිංගප්පූරුව ලංකාව නෙමෙයි කියලා ෆ්ලයිට් එකේදීම කියනවා. මම දන්නේ සිංගප්පූරු ඉන්න කට්ටිය මේ වෙලාවට TikTok live එකේ ඉන්නවා නම් ඒගොල්ලෝ දන්නවත් ඇති. හරිද? ඒ වගේම තමයි මේ සිංගප්පූරුවේ ප්‍රජාතන්ත්‍රවාදය හරි සීමිතයි. එකම පක්ෂයක්, ඒ කියන්නේ PAD පක්ෂය අවුරුදු 60ක් තිස්සේ රට පාලනය කරනවා. හැබැයි මිනිස්සුන්ට දේශපාලන අයිතිවාසිකම් සීමා වුණත් ඔවුන්ට ලැබෙන ආර්ථික වාසි නිසා මිනිස්සු මේකට ඇත්තටම කෑ ගහන්න යන්නේ. දැන් අපේ රටේ වුණත් එහෙම වුණත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට නිදහසේ ජීවත් වෙන්න දෙනවන්නේ. ඇත්තට මිනිසුන්ට ඕනේ එදා වේලා හම්බ කරගෙන. මොකද අපි රජෙන් කාලබීලා ඉන්න මිනිස්සු නෙමෙයිනේ. රජෙන් අපි කන්නේ නෑ. අපි වැඩ කරලානේ. හැම මිනිස්සෙක්ම හම්බ කරලා තමයි කන්නේ. එතකොට අපිට අපේ ජීවන වියදම හරියට තියාගෙන යන්න පුළුවන් විදිහ අපිට පාලනයක් තියෙනවා නම් ඇත්තට මිනිස්සු පාරට බහලා කෑ ගහලා ස්ට්‍රයික් කරන්න යන්නේ නෑනේ. ඕක තමයි සිංගප්පූරුවේ වෙන්නේ. හරිද? මිනිස්සුන්ව විරෝධතා සහ දේශපාලන කෝලාහල වලින් ඈත් කරලා තියන්න රජය අපූරු ක්‍රමයක් පාවිච්චි කළා. ඒ තමයි හැම මනුස්සයකුටම රටේ අයිතියක් ලබා දෙන එක. රජය රටේ ඉඩම්බලින් 90%ක්ම අඩු මිලට මිලදී අරගෙන හවුසින් ඩිවලප්මන් බෝඩ් එකක් කරහා මහා පරිමාණ තට්ටු නිවාස සංකීර්ණ හදලා ඒවා මහජනතාව අතර පත් කළා. හරිද? ජාතිවාදී ගැන කතා කරන්න ඔවුන් කරපු දේ තමයි ඉතින් ජාතිවාදී කියන දේ නැති කරන්න. මොකද බහුතරයක් මැලේ ජාතීන් සහ චීන ජාතික ඉන්නේ මේ සිංගප්පූරුවේ ඉන්නේ. ඒගොල්ලෝ මාර වැඩක් කරා. හරිද? හැම බිල්ඩිමකම චීන මැලේ සහ ඉන්දියානු ප්‍රාතිකයන්ට ජීවත් විය යුතුයි කියන අර ප්‍රතිශතයක් නීතියෙන්ම නියම කළා. හරිද? ඒ නිසා ජාතීන් වෙන වෙලා තට්ටු නිවාස හැදෙන එක වැළකුණා මේකෙන්. එතකොට ඒක හරි ෂෝක් වැඩක් නේ. ඒ වගේම අර සෙන්ට්‍රල් ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එහෙම නැත්නම් CPF එක කියන අනිවාර්ය ඉදිකිරීම් ක්‍රමය හරහා මේ හැම සේවකයෙකුගේම බැටුප 20%ක් රජෙන් තැන්පත් කරගෙන ඒ සල්ලි වලින් ඔවුන්ට මේ නිවාස මිලදී ගන්න අවස්ථාව සැලසූ සහන් ලබා දුන්නා. අද වෙද්දී සිංගප්පූරුවේ නිවාස අයිතිය 88%ක් තරම් ඉහළයි. සිංගප්පූරුව ගත්තාම හරි එතනින් නැවතුනේ නැහැ. ලෝකෙ සුපිරිම පොදු ප්‍රවාහන පද්ධතියක් වගේම ලෝක මට්ටමේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පද්ධතියක් ඒගොල්ලෝ නිර්මාණය කරලා තිනවා. සිංගප්පූරුවේ වාහනයක් මිලදී ගැනීම අධික මිල යන වැඩක්. ඒකින අධික මිල අධික කරලා තියෙන වාහන පාරවල් වල තියෙන තදබසේ තහ තෙල් පරිභෝජන අඩු කරන් තමයි සිංගප්පූරුව මේක කරලා තියෙන්නේ. සිංගප්පූරුවේ කියලා කාර් එකක් හැම ගන්න හිතන්නවත් බෑ. මාර ගණන් කලිනුත් කිව්වා වගේ සිංගප්පූරුවේ ප්‍රධානම වාසිය තමයි මලක්කා සමුද්‍ර සන්දේතෙන් ලෝක වෙළඳාමෙන් 30%, ඒ කියන්නේ ඩොලර් ට්‍රිලියන 3.5ක බඩු බාහිරාදිය ලෝකේ නැව මගින් ප්‍රවාහනය කරන තෙල් වලින් 3/1ක් ගමන් කරන සිංගප්පූරුව හරහා. හරිද? ඉතින් සිංගප්පූරුව මේකෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. ඔය වගේ තව ගොඩාක් තියෙනවා කතා කියන්න. එක දිගට කියාගෙන ගියොත් මේ ඔක්කොම ඉවර වෙනවා. ඒ නිසා අපි මේ පැයේ පළවෙනි සින්දුව අහන්න හදන්නේ. ඔහම අහගෙන ඉන්න අද කතාව සිංගප්පූරුව ගැන. මේ වෙලාව හවස 5:00 වෙනාඩි 10යි.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6.18.22.
2: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The Welcome Show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasawen patana gannatu patan ganna satiya dawas 5 ma ude 7ට
5: The Welcome Show.
4: අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරි තයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

at the party kiyave avasa pahai vinadi vithiye kai සිංගප්පූරුවට යනවද? ලෝකෙ වටේ යනවද සිංගප්පූරුවට යනවද? නිෂ්පාදකතුමාගේ අදහස තමයි මම ක්‍රියාත්මක කරන්නේ රයිට්. කලින් යන්නලු මට ලෝකෙ වටේ රයිට්. දඟයා ඉන්නවා. දඟයා මතක් කරන්න ඕනේ. ෂෙනේ ෂෙහෙලි දෙනි පිටිය. නෑ, වැරදි. සහේලි දෙනි පිටිය. කුවේට් වලින්. ඔයා ආදරෙන් මතක් කරනවා. අපි ගැන සින්දුවක් දෙනවද? අපි ගැනත් නම් සින්දු මන් දන්නේ සහේලි. මම ඊළඟ සින්දුවට ආව එකතු කරගන්න. තරින්ද තිසර thank you so much පත්මි, ඔයා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ශාරක ඔයාව චිකා ඔයාවත් එකතු කරගන්න. අද සින්දු දෙන දවසක් නෙමෙයි, සින්දුවට එකතු කරගන්න දවසන්නේ. චිකා සනා ඔයාවත් මතක් කරන්න ඕනේ. WPR දෙනන ඉන්නව ජපානයේ සිට. නව්ෆර්ට මම දැක්කම hina ගිහලා. හොඳටම hina ගිහලා. ගයනි ලක්ෂි ඔයා ඉන්නවද ගයනියා? හයි ෂනු, ඔයාවත් එකතු කරගන්නවා. ඒ වගේම මාවත් එකතු කරගන්න කියලා කියනවා කිව්වා. තරහයි, තරහ වුණාට ඉතින් මට කරන්නේ දැන් නැහැ. තරහ නම් තරහ වෙන. අර තියෙන්නේ වලාකුලක් ගැන මෝහා කරමු කියලා. වලාකුණක් ගැන මෝහා කරමු කියලා සින්දුවක් නම් තියෙනවා. ඒ වුණාට ඒවා දෙන්න විදිහක් නැහැ. අද ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාව වෙන්න. රයිට්, ඕකේ. ඉතින් TikTok එකෙන් පස්සේ මම යනවා WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තෙන් ඔහොම ගිහිල්ලා මම යනවා පානදුරේට. පානදුරේ ඉන්නවා අපේ ජගත්. ජගත් මට කියලා තියෙන දේ මං නොකියා හිටියොත් හරි සෞතුයි කියලා මට හිතෙනවා. රයිට්. අනේ ඉතින් මෙන්න මෙහෙම කියනවා. අයිට කලින් තමරා මතක් කරද්දී ඕනේ අයබෝ වේවා මඩ පත ලක්ෂ්මණ තමරා නිශානි චේතන තේජ අවෝර් උංචි පුතා භාග්‍ය අවිෂ්ක සේරුවාවිල කේරි සමරසිංහගේ මැසේජ් එක ඔන්න මං කියවුවා. කෝකෝ ජගත්ගේ කවිය නැතිවලා දාන මේ දින්නේ. අහන් ඉන්න ආසාවෙන් ආශිකෙල්ල කියන කියුම් සුවඳ හමන රෝස මලක් කරයි යසට ටෙම්පෝ ටවුන් හිනාවටයි කතාවටයි වශී වෙලා ඉන්නේ මවුන් ආශියෝ නැත්නම් අපි සේරම ටික වෙලා ඩවුන් ආහහහ වා හොඳයි. ඉතින් අදහස හොඳයි. thank you so much මට ලිව්වට. ඒ වගේම ජගත් ආදරෙන් මතක් කරනවා පානදුරෙන්. ඒ වගේම පුසල්ලාව පැත්තට යන්නයි හදන්නේ. අනුර මැක්ස් ඉන්නවා BF ජනපතේ ඉඳලා වවත් ආදරෙන් එක්තු කරගන්නවා. හරි, මොකද කියන්නේ? සිංගප්පූරුට යනවද ඉන්දියාවට යනවද? අපි යමු සිංගප්පූරු පැත්තට නෙමෙයි ඉන්දියාව පැත්තට. නිමාෂා රත්නායක මේ අවස්ථාවේදී අපේ ලයිව් එකට වාර්තා කරනවා. නිමාෂා රත්නායක සහ අසාවත් ආදරෙන් එකතු කරගෙන අපි යනවා සින්දු අහන්න. දවලා බහමස පහේ විනාඩි 20 කම

0: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012
1: දශක පහක් පුරා පිත්තල භාණ්ඩකරණයේ ශ්‍රී ලංකේ ජනතා විශ්වාසය දෙනෝ කිරිපත් ගොඩ චාර්ලික බ්‍රාස් ස්ටේනස් සරුමේරු දොරලො පිත්තල පහන් ඇතුළු සියලුම පිත්තල අවශ්‍යතාවයන් වෙනුවෙන් චාර්ලික බ්‍රාස් ස්ටේනස් නුවර පාර කිරිපත් ගොඩ.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: එන්න

0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම්ම යම සංචාරයක්
0: Travel with Supreme
1: සතිය දවස් පහේම
2: The Welcome Show අහන්න
0: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකාලමු
1: ඔබගේ ගෙවත්ත පමණක් ලොව ගේ වටා ඇති ජලය කලා යන කාණු පද්ධතිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික් පොලිතින් පමණක් නොව ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

හවස පහය වෙනට තිස්සනයි වැඩක් කන්නකට එකන අවදානෙන් ඉන්න හැයි මේ බලබලා ඉන්න ඇතුව. හරි සිංගපූරුව ඉවර කරන්න හැද ඇ. හරි අම්මෝ ලීවා නිියවුන් හදපු සිංගපපුරුව මට ඉවර කරන්න බෑදෙයෝ කතා ඉවර කරන්න. ම කිය ලෝක නවමගින් ප්‍රවාහණයකන තෙල්වලින් තුනන් එකක්ම ගමන් කරන්න සිංගපුරගාවන්න සිංගපුර මේක උපරිම ප්‍රයෝජන ගත්තා හද. ඔවුන් ලෝකේ විශාලතම ට්‍රන්ස් ශිප්මන් හබ්බක හැදවා. ඒකඇන්න නැවකින් නැවකට තව බර නැවකින් තව නැවකට බඩුමාරු කරන මධ්‍යස්ථානයක් නිර්මාණය කළා. එවගේම මේ යන නැව්වලට තෙල් ගහන්න ලෝකෙන් ලොකුම රීෆියලින් පෝට් එක හැදුවයකොල්ලු. සිංගපුරුවට තමන්ගේම කියලා එක තෙල් බින්දුවක්වත් නැදත් ඒගොල්ලෝ අද ලෝකයේ පස්වැනි විශාලතම පිරිපහදු කළ තෙල් අපනායන කරුවා බවට පත් වෙලා තියෙනවා. බලන්න එක්සන් මොබිල් එතකොට ෂෙල් වගේ දැවැන්ත සමාගම්වල පිරිපහදු සිංගප්පූරුවේ තියෙන්නේ. ඊට අමතරව කිව්වොත් එහෙම 1981 විවෘත කරපු චැංගි ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එක හරහා ලෝකේ ප්‍රධානතම ගුවන් ගමන් කේන්ද්‍රස්ථානයක් වෙන්න ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා. රට ඇතුළේ කොච්චර සල්ලිකන්දරාවක් එකතු වෙද්දි වටේ ලොකු සහ දුප්පත් රටවල් වලින් එල්ල වෙන්න පුළුවන් තර්ජන වලට මුහුණ දෙන්න සිංගප්පූරුව දශක ගණනාවක් තිස්සේ තමන්ගේ මිලිටරි බලය අතිශය දිනු මට්ටමකට ගෙනාවා. ඒගොල්ලෝ දන්නවා ෂොට් එක හම්බ වෙනවා කියලා. හරිද? රට ඇතුළේ කියන්නේ එහෙම දිනුවේ ගැන දිවනගෙන අහල පහලයිට ඉන්න හරි අමාරුයිනේ. ඒගොල්ලෝ එකට සූදානම් වුණා. අද වෙද්දි සිංගප්පූරුව ඒගොල්ලෝ ගාව තියෙනවා මිලිටරි බරිය. කියන්නේ ඒක ළඟ තියෙන මිලිටරි පවර් එක අපිට හිතා ගන්නවත් බැරි තරම්. හරි සිංගප්පූරුව මේ වෙනකොට ප්‍රධාන යුද ටැංක් 170ක් වගේ තියෙනවා. මේක මැලේෂියාව වගේ තුන්ගුණයක්. මුළු බ්‍රිතාන්‍යයටම වඩා යුද රැංග සිංගප්පූරුවේ තියෙනවා. ඇමරිකාවේ නිෂ්පාදනය කරපු සුපිරි F-15, F-16 සහ අලුත්ම F-35 ප්‍රහාරක යානා උන් සතු වෙනවා. එතකොට මුළු ගිනිකොන දිග ආසියාවේම F-35 යානා තියෙන එකම රට සිංගප්පූරුව. මොකට දියාගෙන ඉන්නද යුද්ධෙකුත් නෑනේ, මොනවටද ගොඩ ගහගෙන ඉන්නවද මන් දන්නේ නෑ. උදේම කිව්වනේ එහෙම අපේ රටේ කතා වුණාට. හැබැයි ඉතින් සිංගප්පූරුව ස්ටෑන්ඩ් බයි ඉන්නේ. හරිද? ඒ වගේම ජර්මනි සහ ස්වීඩනය නිෂ්පාදනය කරන සබ්මැරින් අටක් ඒගොල්ලෝ සතුව තියෙනවා. ඒ වගේම මැලේසියාව සහ ඉන්දුනීසියාව දෙකම එකතු කරත් ඒකට වඩා වැඩි එච්චර මිලිටරි පවර් එකක් ඒගොල්ලෝ ගාව තියෙනවා. හරිද? භූමි ප්‍රමාණයට සාපේක්ෂව බලද්දී අද ලෝකයේ වැඩිම හමුදා ශක්තියක් සහ ආයුධ ප්‍රමාණයක් තියෙන රට සිංගප්පූරුව. මේ මිලිටරි බලය නිසා විදේශ ආයෝජකයෝ දන්නවා තමන් සිංගප්පූරුවේ දාන සල්ලි සතයක්වත් කාටවත් හොරකම් කරන්න හරි එහෙම නැත්නම් අක්‍රමණ්‍ය විදියට පාවිච්චි කරන්න බෑ කියලා. සිංගප්පූරුව කියන්නේ සිකියුරිටි කාතින් තාම ඉහළ තැනක තියෙන රටක්. සිංගප්පූරුවේ ජනගහනය 75%ක්ම චීන ජාතිකය වුණාට එයාලගේ ප්‍රධානම භාෂාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නුරුමෙච්ච ඉංග්‍රීසි. වැඩිපුර කතා කරන්නේ ඉංග්‍රීසි. හරිද? අද සිංගප්පූරුවේ 96%ක්ම චීනය හරි වෙනත් ජාතිකයෝ ජීවත් වුණාට වතර විදිහට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. මේක බිස්නස් කරන්න මාර පහසුවක් වුණා සිංගප්පූරුවේට. ඒ නිසා සිංගප්පූරුව ඇමරිකාව සහ චීනය කියන මේ සුපිරි බලවතුන් දෙන්න එකම මාරම සම්බර සහයෝගිකින් තමයි ඒගොල්ලෝ ඉන්නේ. හරිද? මේ සම්බන්ධතා පවත්වගෙන එතකොට චීනයෙන් ඩොලර් බිලියන 156ක ආයෝජන තියද්දී ඇමරිකාවෙන් ඩොලර් බිලියන 426ක ආයෝජන සිංගප්පූරුවේ තියෙනවා. ලොකු ලොකු කම්පනිස් ටික ගත්තම දැන් TikTok වගේ චීන සමාගම්වල ප්‍රධාන කාර්යාල වගේම Apple, Google, Meta, Microsoft වගේ ඇමරිකානු සමාගම්වල ආසියානු මූලස්ථාන විදිහට තින්නේ සිංගප්පූරුව කියන එක මතක කරන්න එපා. හරි? තමන්ව එපා කියලා එළියට දාපු අසල්වැසියන්ට වඩා 100,000 ගුණයකින් දියුණු වෙලා තනි මිනිහෙකුගේ ජීවිත කාලයක් ඇතුළේ ලෝකයේ සුපිරිම බලවතෙක් වුණු සිංගප්පූරුවේ කතාව තමයි අද මම ඔයාලට කිව්වේ. ඇත්තටම ආශ්චර්යයක් නේද මේක? නිසිනායකත්වය, දැඩි විනය සහ දූෂණයෙන් තොර පාලනයක් තිබුණොත් ස්වභාවික සම්පත් නැතත් රටක් ලෝකයේ උඩටම යන්න පුළුවන් කියන එක හොඳටම ඔප්පු කරපු හොඳම උදාහරණය තමයි සිංගප්පූරුව කියලා කියන්නේ. අපිට නම් ඉතින් එච්චර දේවල් නෙමෙයි යවුවා. වෙලාව හවස 5යි.

0: වෙලා බහස පහයි විනාඩි 41යි.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ

0: පෙරලිකාර සඳුදා.
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා.
0: සුවබර අඟහරුවාදා.
2: ආසාත්මිකතාවය සමහරක් වෙලාවට පෙන්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නේ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල.
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් පහේම උදේ 10ට. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
6: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
7: අවුරුදු
6: 17ක් ලේසි නෑ.
5: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට. The Welcome Show.

එම වටනා අපිත් එහෙම තමයි. තාරකාරිදී සිනාවන් අහස්කස මැවෝ රටාවන් මතක තියාගන්න, හෙට හවස 4ට හම්බ වෙනවා මං. ගිහින් එන්න සුබරාත්‍රියක් ඔයාලට. Thank you මාව අහගෙන හිටියට. Thank you TikTok live එකේ ආපු කට්ටියටත්. මම හෙට හවස 4ට හම්බ වෙනවා. මං ආශි. සුබරාත්‍රිය.

0: සුබ සඳාවක්. වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම්

0: 89.1 89.3 Supreme Radio
1: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ ඉරන්ද පත්මකුමාර මහතා
2: අයිවත් මම ඉරන්ද පත්මකුමාර මං ආවේ නුවරඑළිය ඉඳලා මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා අද මං ඒ දිනුම ගන්න ආවා සෑහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට් පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ ඇත්තට මමත් විශ්වාස කරේ නෑ මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණي ලබා දෙනවට.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB

0: සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය දුරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: කාලේ වැලි තලාවෙන් වැසී ගියත් සමහර මතකයන් තවමත් හදවතේ සුවඳ දෙනවා.

0: අතීතයේ සෙවනැලි අතරින් වර්තමානයේ ආදර සිතුවිලි සිතුවම් කරන Dream Night
1: සතියේ දිනවල රාත්‍රී 7ට
2: අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බිනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
4: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
5: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
6: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
5: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන අහන්න ඕනේ.
7: 89.1 89.3 Supreme Radio.

0: අටනවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: සමරු බලක පදකම් කුසලාන පාසල් නිලලාංචන අකුරු සහමෝස්තර කැපීම දැන් නවීන ලේස තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 හයිසියයි 18යි 22
3: The Welcome Show
2: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
4: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයි ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
5: අවුරුදු
4: 17ක් ලේසි නෑ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
6: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකළමු.
7: ඔබට හෝ ඔබේ පවුලේ අයෙකුට පැය 48කට වඩා වැඩි කාලයක් උණ පවතින්නේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්න. විශේෂයෙන් ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයින් සහ වෙනත් නිදන්ගත රෝග ඇති පුද්ගලයින් උණ වැළඳුණු වහාම ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වන්න.
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: 89.1 Supreme Radio. නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: මහරජ උත්තමයන් වහන්සේ රාජ සභාවට සැපත් වෙන වගයි.
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තමයන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? අවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
0: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා.
8: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
7: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක. මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
0: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටන ගන්න දෝ පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට The welcome show.
7: අනුග්‍රහය
9: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රති ශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

0: 89.1 89.3 දිවයින පුරා සිසාරා
1: අපමහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

89.1 89.3 Supreme Radio

0: ග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV දනඩතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මේ ලෝකේ ආදරය ගැන කියවුණු කතා ගොඩාක් අපිට අහන්න දකින්න ලැබෙනවා. ඒ කතා අතර තියෙනවා හරි ලස්සන ලස්සන අත්දැකීම් ගොඩක්. ලස්සන ලස්සන මතක ගොඩක්. සමහර අය ඉන්නවා. එයාලගේ ජීවිතයේ තියෙන ඒ කතාව එයාලා හරියාකාරව කියන්නේ නැහැ. සමහර මතකයන් තියෙනවා එයාලට කියාගන්න බැරි. එයාලා ඒ මතකයන් නැතුව තමයි එයාලගේ මතක එකතු කරලා ඒ කතාව හදලා තියෙන්නේ. සමහර මතක තියෙනවනේ අපිට ජීවිතේ මතක් කරන්නවත් කැමති නැති. එහෙම මතක හැම දිනෙකටම තියෙනවා. අද ලෑස්ති. ඔයාව ඒ වේදනාකාරී මතක වලින් නිදහස් කරන්න. සුපුරුදු පරිදි මේ ඩ්‍රීම් නයිට් තුලින්. ලෑස්ති වෙන්නේ රාත්‍රී 7 ඉඳලා රාත්‍රී 10 වෙනකම් මේ සුන්දර හොරා තුන ආදරෙන් ගත කරන්න. එන්න මේ පැත්තට.
1: වේදනාත්මක මතකයක ඇලිලා ගැලිලා ඉන්නවා කියන එක ඇත්තටම ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහර වෙලාවල් වලට අපිට කල්පනා වෙන දෙයක් තමයි මේ වගේ වේදනාකාරී මතක් නොවේ මේ හැම දෙයක්ම අමතක වෙලා ගියා නම් කොච්චර හොඳද කියන දේ. සමහර වෙලාවල් වලට අපි හැමෝටම සමහර සිද්ධීන් එක්ක නිරන්තරයෙන් මතක් වෙනවා. ජීවිතය කියන්නේ එහෙම තමයි. වේදනාව, දුක, සතුට මේ හැම දෙම අතරේ තමයි අපේ ජීවිතය අපි ඉස්සරහට අරගෙන යන්න ඕනේ. හැබැයි අපිට අයිතියක් නැහැ වේදනාව ඇතුලේ හිරකාරයෙක් වෙන්න. එහෙමනම් හසිත කියපු විදිහටම අත නිදහස් වෙමු. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්. අපි කතා කරමු හැම දෙම ගැන. මම මනිෂා.
0: මම හසිත.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සමරුමලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22 The Welcome Show ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ යටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
2: අවුරුදු
1: 17ක් ලේසි නෑ.
0: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. ලොව සුන්දරතම පාරාදීසේ.
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා. උදේම යමු සංචාරයක්.
0: Travel with Supreme.
3: සතියේ දවස් 5ව The Welcome Show අහන්න.
0: Supreme Radio.

0: ඇතම අපේ පුංචි කාලය ඉඳලා හලතියෙන දෙයක් තමයි ලොතරැයි ලොව රාජකේරොල.
1: රාජකේරොල කියපු ගමන් අපිට මතක් වෙන්නේ එක ලොතරැයි. දැන් ලොතරැයි ගොඩාක් ලංකාවේ තියෙනවනේ. නමුත් රාජකේරොලක් කියපු ගමන් මතක් වෙන ලොතරැය තමයි මෙන්න මේ ලොතරැයි.
0: ඒ තමයි මහජන සම්පත කියලා කියන පුංචි කාලේ ඉඳන් අපි අහලා තියෙන දේ තමයි ලොතරැයි ලොව රජු කියලා කිව්වොත් මහජන සම්පත. ඉතින් දැන් මහජන සම්පත ගැන කතා කරනකොට අද සම්පත ගැන කතා නොකරම බෑ. මොකද මේ දෙන්න හරියට අයියේ මල්ලේ වගේ.
1: අනේ වගේ තමයි. දැන් මහජන සම්පත ලොතරැයිය තුලින් තමයි අද සම්පත බිහි වෙලා තියෙන්නේ.
0: ඔව්. එන මහජන සම්පත දිනම් වාරෙන් තෝරා ගන්න ලාත ඉංග්‍රීසි අක්ෂර සහ අවසන අංක 4 ගැළපීමෙන් තමයි උනත් සම්පත ජයග්‍රහකින් තෝරාගෙන ලබන්නේ. ඒ නිසා තමයි අයියේ මල්ලේ කියලා අපි කිව්වේ. ඉතින් මම මතක් කරන්න ත්‍යාගරට අවගෙන ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදල් තැගිදෙන් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අවසන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් තැගී අද සම්පත ලොතරැයි හරහා ඔන්න දිනා ගන්න අවස්ථාව තියෙනවා.
1: ඒ විතරක් නෙමෙයි, අවසන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදලක් ඔයා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් අද සම්පත ලොතරැයි පත් හරහා ඔයාට වැඩි වැඩියෙන් දිනා ගන්න හැකියාවක් තියෙනවා. ත්‍යාග මේ මතක් කිරීම අද වියදමට ගැළපෙනම අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ඔයාගේ හීන එකින් එක හැබෑ කරගන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් මතක් කරන ඕනේ විශේෂයෙන්ම ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි, ජාතික ලොතරැයි මණ්ඩලය කියන එකයි.

0: අන්තර් නැතා.
1: මනුෂ්‍ය හදවතක් හැමදාකම ප්‍රේමයෙන් පිරලා තිබුණොත් ඒක කොයිතරම්නම් වස්තන වේද? මිනිසුන්ට ඕනේ පුතුරන් ආදරේ. මිනිසු ඉල්ලන්නේ අන්නේ එහෙම. පුතුරන් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්ට ප්‍රේමයෙන් හිස් බවක් දැනුනොත් ඒදේ කොයිතරම්නම් අමාරු වෙයිද? කවි ගීත වලට පණ තියනවා තමයි. හැම පිල්ලමකින් කියවෙන්නේ ඇඟ වෙන්නේ ලස්සන හැඟීමක්. ප්‍රේමයෙන් උතුරන්න බලාගෙන ඉන්න හදවත් වලට එලෙසින්ම පිරී ඉතිරී යන අවස්ථාව ඉක්මනටම ලැබෙන්න ඕනේ. හැකි ඉක්මනින්ම බලාපොරොත්තු වෙන ආදරෙන් එයාලගේ හදවත උතුරලා යන්න එයාලට අවස්ථාව ලැබෙන්න ඕනේ.

0: ප්‍රේම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ ගොවිසෙත ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගයේ දිනාගත් නුවරඑළියේ එරන්ද පත්මකුමාර මහතා.
1: අයිවන් මම එරන්ද පත්මකුමාර. මං ආවේ නුවරඑළිය ඉඳලා. මටත් ගොවිසෙත දිනුමක් ඇදුනා. අද මං ඒ දිනුම ගන්න ආවා. සැහෙන පිරිසක් අද ඇවිල්ලා තිබුණා තයාග ලබා ගන්න. ඒ වගේම තරුණ පරම්පරාවටත් මං වගේම කියන්නේ විශ්වාසයෙන් යුතුව ටිකට්පත් ගන්න ඔබටත් දිනුම් අවස්ථාවක් ලැබේ. හැමදාම වන්නම් කියන්නේ හැකි පමණින් ගන්න. ගත්තොත් තමයි දිනුමක් ඇදෙන්නේ. ඇත්තට මමත් විශ්වාස කරේ නෑ. මටත් දිනුමක් ආවට පස්සේ තමයි මං විශ්වාස කරේ මේක ඇත්ත දෙයක් කියලා. හැමදාම ගන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. බොහොම ස්තුතිවන්ත වෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයට මේ වගේ ජයග්‍රහණයක් ලබා දෙනවට.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. පෙරලිකාර සඳුදා.
2: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට.
0: සුවබර අඟහරුවාදා.
3: ආසාත්මිකතාවයේ සමහරක් වෙලාවට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්.
0: හැඩකාර බදාදා.
4: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්නෙ නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා.
5: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරන
6: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන.
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල්. සතියේ දවස් 5ම උදේ 10ට. ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් විදැසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 WhatsApp කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකනමු.
6: ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල් සහ ටින්

0: රාතිය එකතු කර ජලය නොරදෙන සේ තබා කණ්ඩ. ඉවතලන ටයර් රාතියට වැලිපුරවා සිදුරු කර ජලය නොරදෙන සේ කපටා කරන්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.
0: ලෝක පාපන්දුවේ මහා සංග්‍රාමය
1: FIFA World Cup 2026 තරග විස්තර. 20-26 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ලෝක පාපන්දු ඉතිහාසයේ අලුතින් ලියවුණු උණුසුම් තරගයක් ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. එම තරගයේ සහ අද දිනේ මෙතෙක් පැවති තරගවල විස්තර වෙතයි මේ අවධානය. ඊයේ රාත්‍රියේ 10:30ට ජේකාණ්ඩේ යටතේ පැවැත්වුණු මහා සටනේ ඔස්ට්‍රියාව ගෝල 2-0 ලෙස පරාජය කරමින් විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීමට ආජන්ටිනාව සමත් වුණා. මුලින්ම ලැබුණු පෙනල්ටි අවස්ථාවක් අහිමිවීමෙන් දැඩි පීඩනයකට ලක්වුවද අවසානයේදී ආජන්ටිනා නායක ලියනල් මෙසි වාර්තා කළ සුපිරි ගෝල ද්විතියත් සමග ඔහු ලෝක පාපන්දු ඉතිහාසයේ වැඩිම ලෝක කුසලාන ගෝල්ලලාභියාගේ වාර්තාව තමන් සතු කරගත්තා. මීට දින 6කට පෙර ලැබූ ගෝල ත්‍රිත්වයත් සමග ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝසගේ ගෝල 16 වාර්තාව සම කළ මෙසි ඊයේ රාත්‍රියේ තමන්ගේ 18 ලෝක කුසලාන ගෝලය වාර්තා කරමිනුයි මේ අද්විතීය වාර්තාව තැබුවේ. තරගයේ අනතුරුව අදහස් දක්වූ ලියෝනල් මෙස්සි සඳහන් කළේ තමන් පුද්ගලික වාර්තාවලට වඩා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳ බෙහෙවින් සතුටු වන බවයි. මේත අයිකාණ්ඩෙන් අද අලුයම පැවැත්වුණු තරගයේ ඉඩාකය ගෝල 3-0 ලෙස ප්‍රංශය හමුවේ පරාජය වූ අතර එහිදී ප්‍රංශ සුපිරිතරුව කිලියන් එම්බාපේ වාර්තා කළ ගෝල 2 සමග ඔහුද ලෝක කුසලාන ගෝල 16 ලබා ගනිමින් මිරොස්ලාව් ක්ලෝසගේ වාර්තාව සමකිරීමට සමත් වුණා. මේ අතර අද අලුයම 5:30ට නිව්යෝක් නිව්ජර්සි ක්‍රීඩාංගණයෙන් වාර්තා වුණේ උද්වේග කර සටන. අයිකාන්ගේම පැවැත්වුණු මෙම මහා ගැටුමෙන් සෙනගාලට එරෙහිව කරට කර සටන්න දුන් නෝර්වේ කණ්ඩෑම අවසානයේදී ගෝල 3-2 ලෙස ජයග්‍රහණය සනිටුවන් කළා. එමෙන්ම අද උදෑසන 8:30ට සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී ජේකාන්ඩියෙන් පැවැත්වුණු අනෙක් මහා සටනෙන් ජෝර්දානයට එරෙහිව දක්ෂ ක්‍රීඩා විලාසයක් දියත් කළ ඇල්ජීරියාව ගෝල 2-1 ලෙස ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් වුණා. මේ පෙරලිකාර තරඟවලින් පසුව අද රාත්‍රී 10:30ට ඒකාණ්ඩ යටතේ සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පෘතුගාලය සහ උස්බකිස්තානය හුස්සන් ක්‍රීඩාංගණයේදී තරඟ වැදීමට සියලු කටයුතු සූදානම්. මේ තීරණාත්මක ප්‍රතිබලත් සමඟ හෙට ඒ කියන්නේ ජූනි මාස 24 වදාදා තවත් තරඟ 3 පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට අලුයම 1:30ට එල්කාණ්ඩේ යටතේ ප්‍රබල එංගලන්තය සහ ගානාව බොස්ටන් ක්‍රීඩාංගණයේදී ගැටලු ඇති. අනතුරුව හෙට අලුයම 4:30ට එම කාණ්ඩයේම පැනමාව සහ ක්‍රොයේෂියාව අතර මහා සටන ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. මෙන්න හිට උදැස්සන 7:30ට කේකාම්බියේ උණුසුම වැඩි කරමින් ප්‍රබල කොලොම්බියාව සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ගුවඩල් රාජා ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතව තිබෙනවා.
2: Supreme

0: ඉන්න ඔක්කොම එකින් එක හැබෑ කරන්නේ. එදින ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලයේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතයේ සිහින දිනවන බවට සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදීත් මේ වන විටත් ඔබව ජයග්‍රාහකයෙකු කළා හමාරයි කියන දේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මැයි මාසේ 29 වෙනි සිකුරාදා දවසේ රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරිත්‍යාග මුදලක් කඳවුරු රටින් බිහි කරන්න ධන නිධාන ලොතරැයි පතට ඔන්න පුළුවන්කම ලැබුණා.
1: දශක 6කට වැඩි කාලයක් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දුන්න ජාතික ලොතරැයි මණ්ඩලය සතියේ දින 7ම දිනුම දින ධන නිධාන ලොතරැයි අලෙවි තුලින් ඍජුවම ඒකාබද්ධ අරමුදලක් දායකත්වය සපයනවා. ඒ කියන්නේ ඒ හරහා රටේ සංවර්ධන ක්‍රියාවලියට අපි දායකත්වය ලබා දෙනවා කියන එක. ඉතින් තවත් බල බල ඉන්නපා, දකින්න දකින්න තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මේ ජූනි මාසයේදී වලට හැකියාවක් තියෙනවා කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්දේ බොනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබත් මිලදීගෙන කෝටිපති සිහිනය හැදා කර ගන්න කියලා කියනවා. විශේෂයෙන් මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔයාලට අරගෙන ඉන්නේ ජාන්තික ලොතරැයි මණ්ඩලය කියන එකයි.

0: විශ්වාස කරන ඇත්ත වෙන්න ඕනේ කියලා.
1: අනිවාර්යෙන් දැන් ගොඩාක් අයට හීන කියන දේවල් තමන්ගේ ජීවිතේ ගොඩාක් තියෙනවනේ. ඉතින් මේ හීන වලට නිකම්ම ජීවිතෙන් හැත්ලා යන්න දෙන්නපා. මේ හීන හැම දෙයක්ම හැබෑ වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ උදව්වක් වෙන කෙනෙක් ගැන තමයි මේ කියන්නේ ඇල්සි වෙන.
0: අනිවාර්යෙන්ම හීන වලට පණ දෙන කෙනා තමයි ජාතික රුධිරය මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඔය අපේ හීන වලට පණ දෙනකොට ඒ පණ දෙන්න උන දැන් නිදානයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිදානය තමයි හසුත ධන නිධාන ලොතරැයි පත කියලා කියන්නේ ජාතික රුධිරය මණ්ඩලය. ධන නිධානය තමයි

සුන්දර හෝරාවක් මේ විදිහට අවසානයට ළඟා වෙන්නේ. දෙවෙනි හෝරාවට අපි මේ විදිහට යන ලෑස්ති වෙනකොට රාත්‍රී 10 වෙනකන් ඔයාට පුළුවන් අපි දෙන්නත් එක්ක මේ ලස්සන ගමන හරි ආදරෙන් ඉස්සරහට ගමන් කරන්න. ජීවිතයේ ඇති සතුටු බර කාරණා, දුක් බර කාරණා හිර කරගෙන ඉන්නවා වගේම අපි වැඩිපුරම පෙන්වන්නේ සතුටු බර කාරණා. දුක්බර කාරණා අපේ ජීවිතය අපි හිර කරගෙන ඉන්නවා. අපි ඒ දේවල් මතක් කරන්න කැමති නැහැ. මේ ඩ්‍රීම් නයිට් වලට අවස්ථාවක් කරගන්න, වගේ හිතේ හිර කරගෙන ඉන්න ඒ අමහිරි අත්දැකීම් ජීවිතෙන් නිදහස් කරගන්න. අපි ලෑස්ති වෙන්නේ අලුත් හෝරාවකට හරි ආදරෙන් ගමන් කරන්න. මේ හෝරාවේදීත් ඔයාට හැකියාවක් තියෙනවා වගේ ජීවිතේ කියාගන්න බැරි ඒ සුන්දර අසුන්දර හැම මතකයක් ගැනම අපිට කියන්න. අපි ලෑස්ති ඒ ගැන හරි ආසාවෙන් අහගෙන ඉන්න. 0112 510 510ට කෝල් එකක් ගන්න. ඒ වගේම 0718 893 893ට වට්සප් මැසේජ් එකක් දාන්න. ආදරේ එකතු කරපු හරි ලස්සන වචන වලින් ඔයාගේ කතාව අපිට එවන්න. දිගටම අහගෙන ඉන්න 89.1 89.3 මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩවෙන්න ගොඩවෙන්න ගොඩවෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩවෙන්න බස් එක යන්න හදන්නේ
2: මල්ලි කොරෝනාගල් ටිකට් එකක් දෙන්න ප්ලීස් මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට අයියා අපිට ටිකට් දෙකක් ට්‍රැවලට
3: පිටරට උදවිය මයි හිතේ අනේ මලයෝ අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ
2: අයියා මේ සින්දියම දානවා නම් ශ්‍රිතක් අපිට ගැලපෙන දාන්න හරිද
4: හරි හරි ආහාරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්
5: අතන මෙතන කොතනත් සතියේ දවස් පහම දවල් 12ට අහන්නේ
2: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි
6: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්නේ
3: මෙච්චර ඉක්මනට උදේ වෙලාද හදත් එකම රූටින් එක
2: අනේ පුතේ ඔය ටූත් පේස්ට් එක නෙවෙයි ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද හරියට දාගන්නකෝ
7: The Welcome Show කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema udeyata
8: The Welcome Show
2: anugrahaya
9: inna

0: විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්.
1: නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
3: 89.1 89.3 දිවයින පුරා සිසා.

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: මේ ජීවිතයේ හරියට පොතක් වගේ. මෙහෙම කිව්වහම සමහර විට කෙනෙක් මගේ නැහයි හසුත ඇයි ජීවිතේ පොතකට සමාන කරන්න කියලා. ඔයාට ජීවිතේ පොතකට සමාන කරන්න තියෙන හේතුව මොකක්ද කියලා කෙනෙක් මගෙන් අහන්න පුළුවන්. මේකයි. බොහෝ වෙලාවට බොහෝ අය අපේ පොතේ පිටකවර විතරයි දකින්නේ. සුළුතරයක් අපේ පොතේ හැඳින්වීම විතරක් කියවනවා යතරේ. ඒ වගේම සමහර අය පොත ගැන තියෙන විවේචන විතරයි විශ්වාස කරන්නේ. ඒත් ටික දෙනෙක් ඉන්නවා, එයාලා දන්නවා මේ පොතේ තියෙන අන්තර්ගතයක්. මොකද එයාලා දන්නවා මේ පොත කියෙව්වාම පොතේ අන්තිමට මොකද සිද්ධ වෙන්න කියලා. ඉතින් පොතක වෙන්නෙත් මේ ටිකම නෙවෙයිද? අන්න ඒ නිසයි මම කිව්වේ සමහරක් වෙලාවල් වලට අපේ ජීවිතෙත් හරියට පොතක් වගේ කියලා.
1: ඇත්තටම ඒ පොත කියවන්නවත් නැතුව ඒ පොත ගැන කොයිතරම් දේවල් එයයි කියනවද නේද? ජීවිතේදිත් ඒ විදියම තමයි. මිනිස්සු මතු පිටින් අපිව දකින විදියටයි කතාව ගොඩනගන්නේ. හොඳ විදියට දැක්කත් ඔවුන්ට අවශ්‍ය විදියටයි ඒ කතාව ගොඩනගන්නේ. ගොඩාක් වෙලාවට එහෙම කරන්නේ මිනිස්සුන්ව තේරුම් ගන්න තරමේ ගැඹුරක් නැති, නැත්නම් තමන්ගේ රාමුවෙන් විතරක් ලෝකේ දිහා බලන අය. ඒ වගේ මිනිස්සුන්ට අපේ කතාවලට අපේ ජීවිතයේ ඇත්තම පරිච්ඡේදය වෙනස් කරන්න බෑ. අපි කවුද, අපේ වටිනාකම මොකද්ද කියලා දන්නේ අපිම විතරයි.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ අවසාන ප්‍රශ්නය. ආච අපි හිතමු අයිසරහ දෙන්නේ රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
1: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
2: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
3: ටෙම්පෝ ටවුන්
2: with Aashi.
4: The welcome show.
5: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විට්සර්ලන්තයේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විට්සර්ලන්තයි ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
7: අවුරුදු
6: 17ක් ලේසි නෑ.
2: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
4: The Welcome Show
0: 89.1 89.3 Supreme Radio.

0: ප්‍රේම් රේඩියෝ.
1: වියදම් කියන දේවල් කවදද නැති වෙන්නේ නේද? හැම දවසකම වියදම් කියන දේවල් ගොඩ ගැහෙන එක තමයි වෙන්නේ.
2: හ්ම්. අපිත් බලාගෙන ඉන්නවා එහෙම දවසක් එනකන්. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ හසිත.
1: මොන ක්‍රමයකින් හරි එක වියදමක් කරනකොට තව වියදමක් අපේ ජීවිතේට එනවනේ. ඒක ස්වභාවය.
2: එකතු වෙනවා.
1: අනිවාර්යෙන්. අද වියදමට ගැළපෙනම කෙනෙක් ඉන්නවා. ඒ තමයි අද සම්පත. ඔයා ළඟම තියාගන්න ඕන කෙනෙක් තමයි මේ අද සම්පත කියලා කියන්නේ. විශේෂ කාරණාවක් තියෙනවා. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්නලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකයන් තෝරා ගන්න ලබන්නේ. මේ කියන්නේ ලෑස්ති වෙන්නේ ත්‍යාග රටාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයා දිනා ගන්නකොට අවසාන අංක 4 ගැළපීමෙන්

0: ආදරෙන් ගලාගෙන යන තවත් හෝරාවක්. අපි මේ හෝරාවේ මැදේ ඉන්නේ. ආදරේ පිරුණු හිත්වලට ආදරෙන් කතා කරන්න පුළුවන් තරමේ ලස්සන ගීත ගොඩක් අපි රාත්‍රි 7 ඉඳලා පෙවෙනකොටත් ආසාවෙන් ආනවා. ආදරේ වැඩිපුර ලියවුණා. ඒ ගීතවල අපිට මොකද දෙයක් කියන්න උත්සාහ කරනවා. ඒ ලස්සන මියුරු ස්වර අතරේ අපේ ආදරේ හැංගිලා තියෙනවා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ගීතය අහනකොට මගේ ජීවිත කතාව මතක් වෙනවා. මේක මගේ කතාව නේද? මේ ආකාරයේ වාට හිතෙන වැඩි. ඒක තමයි අපිටත් අවශ්‍ය. මේ ලස්සන ගීත අතරේ අපේ ජීවිත කතාව බෙදා ගන්න. ඒක තමයි හැමදාමත් වගේ අපේ ප්‍රාර්ථනය, අපේ උත්සාහය, අපිට ඕන කරන දේ. එන්න මේ පැත්තට. රාත්‍රි 10 වෙනකන් අපි ඔයා වෙනුවෙන් මේ හෝරා තුන වෙන් කරලා තියනවා. ආදරය ගැන ආදරෙන් කතා කරන්න.
1: හසිත, මගේ හිතට වැදෙච්ච පුංචි දෙයක් තියෙනවා. මේ ගීතවල තියෙන්නේ මගේ කතාවද. මේක ඇත්තටම අපි හැමෝටම හරිම සාමාන්‍ය සහ අපි හැමෝටම හරිම පොදු දෙයක්. හසිත, කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරයක් නැති වුණාට පස්සේ, සම්බන්ධතාවයක් බිඳ වැටුණට පස්සේ මේ දේවල් සිද්ධ වෙන්නේ මට විතරයි, මගේ ජීවිතය ඇතුළේ විතරයි මේ කඩාවැටීම් සිද්ධ වෙන්නේ කියලා සමහරක් වෙලාවල් වලට කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හසිත, ඒක හරිම සාමාන්‍ය දෙයක්. හැබැයි අපිට සිද්ධ වෙන සිද්ධිය හා සමානම මේ ලෝකේ තව තැනක, තව කෙනෙක්ට, තව පිරිසකට ඒ සිද්ධිය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහර ප්‍රශ්න ගැන හිත හිත දුක් විඳිනවට වැඩිය අපිටම අපේ ඇතුළාන්තෙන් හදා ගන්න පුළුවන් එකම උත්තරය තමයි, මට විතරක් නෙවෙයි මේ වගේ මතක සමහර විට හැමෝටම උරුමැතේ කියන දේ. දිගටම අහගෙන ඉන්න අපි කතා කරමු තවත් ආදරය ගැන. ඔයා මෙහගෙන ඉන්නේ සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: මහරජ උත්තමයන් වහන්සේ රාජසභාවට සැපත් වෙන වගයි
3: පුරෝහිත වහාම රාජද්‍රෝහියාව රැගෙන එනු.
4: එම මෙහෙම
5: පස්වන් දහසකන සමාවසර රාජෝත්තම යනන් වහන්ස
3: අහල පහල නිවැසියන්ට බාධා වන ලෙස තා ഘോഷා පවත්වන්නේ මන්ද? පවසව.
6: අනේ මහරජතුමනි, මගේ මායියගෙන් විසුමක් වෙන්නේ නැහැ. දහවල් දෙකට සුප්‍රීම් රේඩියෝ නොදැම්මෝ.
3: ඈ හැබෑවට
7: සතිය දවස් පහේම දවල් දෙකට
8: සින්දු කැෆේ විත් නිමේෂා.
9: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි විදේශන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ, මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදී පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිය, ලස්සනම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718-893-893 වට්ස්ඇප් කරන්න. මතක තියාගන්න, තෝරාගත් ජයග්‍රාහි චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
10: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
11: ඩෙංගුන රෝගය සඳහා සුදුසුයයි ප්‍රචාරය වන අත්පෙහෙත් හා ව්‍යාජ ඖෂධයන් භාවිතා කිරීමෙන් වළකින්න. තද උණ, වමනය, හිසරදය, ඇඟපත වේදනාව, මුහුණ හා උඩුකය ප්‍රදේශයෙහි රත් පැහැගතිය, සමමත කුඩා ලේ පැල්ලම් මතුවීම හා සුළු වශයෙන් සිදුවන ලේ කැලීම් තත්ත්වයන් නැත්නම් නොපමාව නිවැරදි වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
12: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
13: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: සමහර වෙලාවල් වලට හසිත සමහර මිනිස්සු ඉස්සරහා අපි පුදුමාකාර විදිහට අසරණ වෙනවා. කොටින්ම කියනවනම් අර අපේ වචනයෙන් කියන්නේ අපි බාල්දු වෙනවා ඔයාගේ වැරැද්ද පිළිගන්න කියලා. හැබැයි කොයිම වෙලාවකවත් වැරැද්ද කරපු කෙනා සූදානම් නැහැ තමන් ගැතේ වැරැද්දක් තියෙනව කියන දේ පිළිගන්න. මිනිස්සු කැමති නෑ තමන්ගේ වරද පිළිගන්න. කොච්චර කොහොම තමන් අතින් වරදක් සිද්ධ වුණත් මිනිස්සු තමන්ව වැරදිකාරයෙක් කරන්න කිසිම වෙලාවක සූදානම් නෑ. ඒකත් හරියට මෙන්න මේ කවි පන්තිය වගේ හසිත. වැස්ස කියයි පෙරලුණු ගසකට මොකට නටන්න සුළඟෙ නටන්න. ඒකයි යොහොම උනේ ඔයාට. ඒත් ඇත්තටම පුංචි සුළඟටත් බිම වැටෙන්නට තරන් පොළව තෙත් කරලා මුල් දුර්වල කරේ ඔය වැස්සම නොවේද? මේ වගේ තමයි සමහර මිනිස්සු.
1: හරිම ලස්සන වචන ටිකක්. තවත් කෙනෙක්ගේ ජීවිතයට බලපෑමක් වෙන තරමේ අය ඒ කෙනා ළඟම ඉන්නවා. එයා ඒ ගැන දන්නේ නැහැ. තමන්ගේ ජීවිතයට ඒ අය බලපෑමක් කියලා තමන් දන්නේ නැහැ. හානියක් වුණත් පිළිගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද අපි අන්ධ වෙලා ඉන්නේ තේරුම් ගන්න බැරිකමෙන්. තේරුම් ගන්න හදවතට වගේම මොළයටත් ආදරයේදී අවස්ථාවක් දෙන්න ඕනේ. විශ්වාසය ගැන ගොඩාක් දුරට තව තවත් විශ්වාස කරන්න. වටිනවා යැයි හැඟෙන හැම දෙයක්ම විශ්වාසය මතම තීරණය කරන්න ඉඩ දෙන්න එපා. ඔයාගේ හදවතයි ඔයාව ඒ තත්ත්වයට ඇදලා දාන්නේ. ඒ කාරණාවලදී හදවතට වගේම මොළයට අවස්ථාවක් ලබා දෙන්න. ජීවිතේ විනාශය එතනයි කියලා තේරෙද්දී කල්ගත වෙලා තියෙන්න පුළුවන්. පරිස්සමෙන් ආදරය කරන්න, පරිස්සමින් යුතුව.

0: ප්‍රේම් රේඩියෝ පෙරලිකාර සඳුදා
1: කේන්ති යන්න හේතු මොනවද? මෙන්න මේවා හරියට
0: සුවබර අඟහරුවාදා
2: ආසත්මිකතාවේ සමහරක් වෙලාට පින්නන්නේ ගැස්ට්‍රයිටිස්
0: හැඩකාර බදාදා
1: ඔයා කොච්චර තෙල් දාලා හිටියත් කොණ්ඩෙකට ඔයිල් උරා ගන්න නැහැ.
0: රසපිරි බ්‍රහස්පතින්දා
3: මුලින්ම කරන්න ඕනේ සෞටික හොදලා පෙරල
4: ජීවිතේ හැම දවසකටම අලුත් අර්ථයක් දෙන එකම තැන
5: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් සතියේ දවස් පහේම උදේ 10ට
6: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
3: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
4: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
5: The welcome show. කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina වෙලා ආසාවෙන් පටල ගන්නතු පටන් ගන්න සතිය දවස් පහේම උදේ 7ට. The welcome show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
10: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ඩ්‍රීම් නයිට්
1: අනුග්‍රහය
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක

0: හෝරා දෙකක්ම ගත වෙලා අපේ තුන්වෙනි හෝරාවට මේ විදියට ඇවිත් ඉන්නේ. රාත්‍රී 10 වෙනකන් අපිට ගත කරන්න මේ ආදරණීය හෝරාව ආයෙත් සැරයක් ලෑස්ති වෙලා ඉන්නවා. අපිට ඕනම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. හදවතේ හිර කරගෙන ඉන්න ඕනම දෙයක් ගැන මේ රාත්‍රී මේ හෝරාවෙදිත් අපිට කතා කරන්න වෙලාව ඇවිත් තියෙනවා. ජීවිතයට හරි ආදරණීය විදිහට දැනුණු මතකයන් අපි මේ ඩ්‍රීම් නයිට් තුළින් ආයෙත් හාර උස්සනවා. සමහර මතක අපි මතක් කරන්න කැමතියි. සමහර මතක අපි මතක් කරන්න කැමති නැහැ. ඩ්‍රීම් නයිට් තුළ එහෙම දෙයක් නැහැ. මතක් කරන්න කැමති, මතක් කරන්න අකමැති මේ හැම මතකයක්ම අපි මතක් කරන්න ලෑස්ති. අපේ ජීවිතයට බලපෑමක් නොවන තරමින්ම එකතු කරගන්න කීප දෙනෙක් ඉන්නවා. කටුබැත්තට යන්න ලෑස්ති වෙන්නේ ඔන්න ශිහාන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තමයි ඔන්න හොට්ලයින් නම්බර් එකට කෝල් එකක් අරගෙන කිව්වේ. පවුලේ හැමෝමවත් මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ වහගෙන ඉන්න හැම දෙනෙක්මත් එකතු කරගන්න කියලා තමයි ශිහාන් කියලා තිබ්බේ. ඊට පස්සේ යන්න හදන්නේ නාවල පැත්තට. ඔන්න දේශප්‍රිය මේ වෙලාවේ මා වහගෙන ඉන්න ඔන්න නිවාඩු පාඩුවේ මේ රාත්‍රිය ඔයාලත් එක්ක ගත කරනවා කියලා තමයි හොට්ලයින් එකට කෝල් එකක් අරගෙන කිව්වේ. ආදරය කරන සෞම්‍යවත් එකතු කරගන්න, ඒ වගේම පවුල හැමෝම මේ වෙලාවේ සුප්‍රීම් රේඩියෝ අහන හැමෝම හසිත ඔයාවත් මනිෂ ඔයාවත් එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන්න මේ දේශප්‍රිය කියලා තියෙන්නේ.
1: ඒත් එක්කම මෙසේජ් කරපු කට්ටියත් ඔය විදිහට මතක් කරන්න ඕනේ. මං යනවා ගණේමුල්ල පැත්තට. ගණේමුල්ලෙන් සංක මෙසේජ් එකක් එවලා තියෙනවා මනිෂා. ඔයාලා දෙන්නත් එක්ක අපිවත් එකතු කරගෙන හරිම ලස්සන සින්දුවක් අපිටත් තියෙන අපිත් ඔය දෙන්නව හරි මාතරින් අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම පිළියන්දලින් නතු මෙසේජ් එකක් එවලා තිනවා. අපිටත් ලස්සනම සින්දුවක් තියෙන අපිත් ඔයාලා දෙන්නව හරිම ආදරෙන් මේ වෙලාවේ අහගෙන ඉන්නවා. අද චුට්ටක් රෑ වෙනකම් වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඒත් ඉතින් පාළුනා ඔයාලා දෙන්න ඉන්න නිසා කියලා තමයි කියලා තියෙන්නේ. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන එහෙනම් ඊළඟ සින්දුවට යන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකටම අහගෙන ඉන්න ආදරය ගැන කතා කරලා තවමත් ඉවර නැහැ. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. එනිසා දිගටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ ආගෙන ඉන්න.

0: නවයයි එකෙන් 89.3 තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ NLB ධන නිධානය ලොතරැයියෙන් රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තියාගේ දිනාගත් මැදිරිගිරියේ චන්දන කුමාර මහතා.
2: මගේ නම චන්දන කුමාර. මම මැදිරිගිරියේ. මම හැමදාම වාගේ ටිකට් ගන්නවා. ඒ අතරින් ධන නිධානය ටිකට් එක මට ජයමල්ලක් ලැබුණා. ඇත්තටම සතුටුයි. ඉතින් අපි වගේ දුෂ්කර පළාතකට මේ වගේ ටිකට් එකක් ඇදලා උදල් අතින් අපේ ජීවිතය වර්ධනය කර ගැනීමට ඒ මුදල අපේ ජීවිතයට අපි යොදා ගන්නවා. ඇත්තටම ජාතික ලෝතරය මණ්ඩලයට මේ වෙලාවේ මම බොහොමත්ම ස්තුතිය ප්‍රකාශ කරනවා. මම සාමාන්‍යයෙන් උදේට වැඩට යනකොට ටිකට් දෙක තුනක් ගන්න ටවුන් එකේ. එහෙම අරගත් එකක් තමයි මේ ඇත්තටම ලැබුණේ. අතාරින්න එපා. මේ වගේ ලොකු දිනුමක් අපට එකපාරට ලැබෙන්නේ නැහැනේ. ඒකින් දව රුපියල් 40කට දිනුමක් ලබා ගන්න පොඩි ට්‍රයි එකක් දෙන්න.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB.
3: ගොඩ වෙන්න ටිකට් ගන්න කට්ටිය ගොඩ වෙන්න. බස් එක යන්න හදන්නේ.
4: මල්ලි, කොරෝනා ගල් ටිකට් එකක් දෙන්න ප්ලීස්. මේ අපිට නම් සෙකන්ඩ් වෙන්න බෑ. ඔයත් ගන්න ටිකට් එකක් පොෂ් විදියට. අයියා, අපිට ටිකට් දෙකක් ට්‍රෑලට.
5: පිටරට උදවිය මයි හිතේ. අනේ මලයෝ, අපිට කහට ගස් දිගලියට දෙන්නකෝ.
4: අයියා මේ සින්දියම දානවා නම් ෂොටක් අපිට ගැලපෙන දාන්න. හරිද?
3: හරි හරි. අහරෙන් මෙහෙන් කොහොම ආවත් දවල් 12ට අපි අහන්නේ සුප්‍රීම් රේඩියෝ ලන්ච් බ්‍රේක්.
6: අතන මෙතන කොතනත් සතිය දවස් පහම දවල් 12ට අහන්නේ
4: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් තමයි.
7: සුප්‍රීම් ලන්ච් බ්‍රේක් වෙන්න
8: ලොව සුන්දරතම පාරාදීසේ
9: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
8: Travel with Supreme.
9: සතිය දවස් පහේම
10: The Welcome Show අහන්න.
11: 89.1 89.3 Supreme Radio.

0: ආදරය ගැන කතා කරනකොට සමහර වෙලාවල් වලට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආදරය කියන්නේ පෙම්වතා පෙම්වතියට දෙන ආදරේ විතරමයි කියලා. හැබැයි ආදරයේදී කතා කරන්න අපි නොහිතන නොපදන පැති ගොඩක් තියෙනවා. ආදරෙත් එක්ක සම්බන්ධ වෙච්ච දේවල් ගොඩක් තියෙනවා. ආදරය කියන්නේ අකුරු හතරක වචනයක් වුණාට ඒ වචනේ මම හැමදාම කියනවා වගේ හරිම විශ්වීය වචනයක්. සමහර වෙලාවල් වලට හසිත අපිට හිතෙනවා මිනිස්සුන්ට පේන්නේ අපේ ළඟ තියෙන භෞතික දේවල් විතරමද කියලා. මට එහෙම හිතෙන්නේ මම Facebook එකේ දැක්ක පුංචි වචන ටිකක් නිසා. මෙන්න මේ විදිහට තමයි තිබ්බේ. ලෝකයට පෙනුනාට ආලෝකවත්කම් තරු අතර ඇත්තේ නොපිරෙනා හිස්කම්.
1: හරිම ලස්සනයි. මේ පද අතර ආත්මීය, ඒ වගේම හරිම බරක් සහිත සිත් ඇදගෙනීමේ හැඟීමක් මට දැනෙනවා. බාහිරට කොච්චර ලස්සනට පෙනුනත් ඒ ආදර කතා ඇතුලේ හිස්කම දන්නේ ඒ අය විතරමයි. තරහ ගන්න අමාරු තුරස් වීමක් වෙන්න පුළුවන්. හැමදාම දකින්න, ළඟින් ඉන්න, අතින් අල්ලගන්න බැරිව ෆෝන් තිරයකට හෝ කෙටි පණිවිඩයකට විතරක් සීමා වෙලා හිත ඇතුලේ තනියම විඳවන ඒ නොපිරෙනා හිස්කම බාහිර ලෝකයට කවදාවත් පේන්නේ නැහැ. ඒ කතාව දන්නේ, ඒ හිස්තැන් ගැන දන්නේ, ඒ වේදනාව ගැන දන්නේ ඒ කතාව ඇතුලේ ජීවත් වෙන ඒ දෙන්න විතරයි, ඒ මිනිස්සු විතරයි.

0: ප්‍රීම් රේඩියෝ
1: අවසාන ප්‍රශ්නය. ආශා අපි හිතමු අයිසරහා දෙන්නෙක් රණ්ඩු වෙනවා. වගකීමක් තියෙන පුරවැසියෙක් හැටියට ඒ වෙලාව ඔයාගේ යුතුකම මොකද්ද?
2: මන්නම් කරන්නේ වාඩි වෙන එක. මොකද නැත්නම් පිටිපස්සින් ණයට හොඳ බලියක් බලා ගන්න වෙන්නේ නැහැනේ.
3: ඔය වගේ උපදෙස් ගන්න නම් හවස 4ට ටෙම්පෝ ටවුන් අහන්න.
4: ටෙම්පෝ ටවුන්
3: විත් ආශි.
5: ඔන්න සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන අහන පොඩ්ඩන්ට විශේෂ පණිවිඩයක් කියන්න තමයි මම මේ හදන්නේ. ඔයත් කැමතිද සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගි උදෑසන වැඩසටහන අපිත් එක්ක ඉදිරිපත් කරන්න? ඒකට ඔයාලට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි. පුංචි ඔයාලා දන්නවනේ මේ උදා වුණේ පිම්බර පොසොන් මාසේ. ඉතින් මේ පිම්බර පොසොන් කාලෙදි පුංචි ඔයාලා දකින දේවල්, පොසොන් උත්සවයේ සමරන විදිහ, ලස්සන

0: මම ලස්සන චිත්‍රයකට නගලා අම්මට හරි තාත්තට හරි කියලා පැහැදිලි පින්තූරයක් කරන් 0718893 WhatsApp කරන්න. මතක තියාගන්න, දෝරාගත් ජයග්‍රාහී චිත්‍රහිමි පොඩිත්තන්ට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගු දැසන වැඩසටහන ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙනවා.
1: මෙච්චර ඉක්මනට උදේ වෙලාද? හදත් එකම රූටින් එක.
2: අනේ පුතේ, ඔය ටූත් පේස්ට් එක නෙවෙයි, ඕක අම්මගේ මූණේ ගාන පේස්ට් එක.
3: මොකද අනේ ඔය මේස් දෙක පටලන් පේන්නේ නැත්ද? හරියට දාගන්නකෝ.
4: The welcome show.
0: කලබලෙන් කම්මැලිකමෙන් පටන් ගන්න උදෑසන hina vela aasave patana gannatu patan ganna satiya davas pahema udey hatata
4: the welcome show
3: anugrahaya
5: engineeru ek vidiyata mudalata wada pramithiya mage wagakimak navina taakshanen apeem ratheedi 100% pirisidu billet walinma hadana nisai mama melwa rb 500 vishwasen nirdesha karanne
6: melwa ek lankave ek apima ek
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වනකලමු.
3: ඔබගේ ගෙවත්ත පමණක් නොව, ගේ වටා ඇති ජලය ගලා යන කාළු පත්තිත හැකිතාක් පිරිසිදුව තබා ගන්න. ප්ලාස්ටික්, පොලිතින් පමණක් නොව, ස්වභාවිකව ජලය රැඳිය හැකි ස්ථාන පිළිබඳව අවධානය යොමු කරන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
8: 89.1 89.3 Supreme Radio.
9: Supreme Radio. Make a superior.

0: ආදරණීය හෝර තුනක්ම ගත වෙලා අවසන්. අපිට හෙට දවසට වැඩසටහන මෙලෙසින් නිමා කරන්න වෙලා. හෙටත් රාත්‍රී 7 වෙනකොට ආදරේ පිරුණු හදවත් වලින්ම නැවත හමු වේවායි බලාපොරොත්තුෙන් සමුගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. හෙටත් අපිට හෝර තුනක් වෙන් වෙලා තියෙනවා. අද කතා කරන්න බැරි වුණු ඔයාගේ කතාවට හෙට දවසේදී අපි ලෑස්ති ඒ වෙලාව ලබා දෙන්න. ආදරෙන් මතක් කරන්නේ අපිට හරියට ඔයාව වටිනවා. ඔයා නිසයි මේ රාත්‍රිය මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ. ඉතින් ඔයයි අපේ වත්කම. හෙටත් එන්න රාත්‍රී 7 වෙනකොට ආදරේ පිරුණු ඔය හදවතින්ම.
1: ජීවිතය කියන්නේ ඇත්තටම හරිම ලස්සන දෙයකට. සමහරක් වෙලාවල් වලට අපිට හිතෙන්න පුළුවන් මේ ජීවිතේ මට තියෙන ප්‍රශ්නත් එක්ක ඇයි මම මේ විදිහට දුක් විඳින්නේ? මට මගේ ජීවිතයේ මේ ප්‍රශ්න වලින් කෙලවල කරගන්න හරිම ලේසි පහසු මාර්ග තියනවා නේද කියලා. හැබැයි ප්‍රශ්න වලට මූණ දීලා අර අපේ වචනෙන් කියනවා නම් කටු කාලා ඉස්සරහට ගිහිල්ලා අනාගතයේ දවසක අය තාපස්සර ජීවිතේ දිහා හැරිලා බලද්දී අපිට තේරෙනවා අපි කොච්චරනම් ශක්තිමත් කෙනෙක්ද කියලා. ජීවිතේ කියන්නේ අන්න ඒ වගේ දෙයකට. අමාරු තැන්වල අමාරුවෙන් වුණත් අපි ඉස්සරහට යන්න ඕනේ. ආදරේදී මේ වෙලාවේ අමාරු තැනක නම් ඉන්නේ, ආදරේ ඇතුලේ පරාජ වීමක නම් ඉන්නේ. මතක තියාගන්න, ජීවිතේ හැමදාම ඔය වගේ හිස්තැන් ඔයාගේ ජීවිතයට එකතු කරන්නේ. එහෙමනම් අදට ආදරේ ගැන කතා කරපෝ ආදරණීය පැයතුර නිමා කරලා අපිටත් යන්න වෙලාව ඇවිත්. ගිහිල්ලෙන්න සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න, විශේෂයෙන්ම පරිස්සමින්. සුබ රාත්‍රියක්. මම මනිෂා.
0: මම ආසිතා.

0: 89.1 89.3 Supreme Radio.
1: බලන්නකෝනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
2: ඇයි යන්නේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
3: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්නත් පුළුවන්නේ.
4: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
3: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහනෝනේ.
4: The Welcome Show. ඇහෙන අහන කතාතර රස කතා ඇහෙන පෑ තුන.
1: ලොකෙ දිගම සහ ගැඹුරම දුම්රිය උමග තමයි ස්විස්සලන්තේ තියෙන ගොතර්ඩ් බේස් උමග කියලා කියන්නේ. මේ ගොතර්ඩ් බේස් උමග කියන්නේ චාමර ස්විස්සලන්තේ ඉතාලියයි එකිනෙකට යා කරපු මහා ආර්ථික පාලමක්. උමග හදලා තියෙන්නේ ඇල්ප්ස් කඳුපන්තියේ. මේ උමග සාමාන්‍ය කිලෝමීටර් 57යි එකක් දිගයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඇල්ප්ස් කඳුපන්තියේ අටින් ගොතර්ඩ් උමග හදන්න චාමර අවුරුදු 17ක් ගිහින් තියෙනවා.
5: අවුරුදු
1: 17ක් ලේසි නෑ.
4: ඒ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හඬ.

0: 89.1
1: Supreme Radio
0: Magiyana Magirata

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ආසේ තිලේ පොළොවේ පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio මගේ ආද මගේ රටේ

Asunavia ituna. Supreme Radio. Magiyan.

0: 89.1 89.3
1: Supreme Radio
0: Magiyana Magirata

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ ආසේ දිලේ පොළොවේ පලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

Sinabi ay ika, asunabi ay tuna. Supreme Radio. Magihanda.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ

89.1 89.3 Supreme Radio මගේ හඬ මගේ රටේ

ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද සියලු රැකවරණය ලැබේවා.

පාලි ගාථාත්‍රය මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ග ගාථාරත්නය අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහා චෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම අනර්ග ගාථාරත්නය මාතලේ අනු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිධන්ගත කොට ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකටම පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සූපත් වේ. සියලු දුක්, භය, රෝගයන් වෙනසී සියලු සම්පත උදා වේ. රටට සෞභාග්‍ය උදා වේවා. සියලු උවදුරු දුරු වේවා. සියලු දෙනාගේම ප්‍රඥාව වැඩි වේවා. සියලු සත්වයෝ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.

අන්තරාය නිවාරණ පිරිත බුදුවරයෙකුගේ දිවියට සවනක් ඝන රැසට දෙතිස් මහා පුරිස් ලකුණට බුදුවරයෙකු ලබන සිව්පසයට කිසිවෙකුට විපතක් කළ නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ බලයෙන් සියලු කරදර මාරක අපල සියලු වසංගත රෝග දුරු වේවා. මානසික ප්‍රීතිය උදා වේවායි සත්‍යක්‍රියා කරමු.

අංගුලිමාල ආරක්ෂාව, අංගුලිමාල මහරහතන් වහන්සේ බොහෝ දෙනෙකුගේ පීඩාවට ලක් වූහ. බුදු පියාණන් වහන්සේ එම පීඩාවන්ගෙන් මිදීමට උන්වහන්සේට මේ ගාථා රත්නය කියා දුන්හ. සතුරු පීඩා ඇති කාහට වුවත් මෙය භාවිත කළ හැකි. සතුරෝ මිතුරෝ වෙති.

ධනය කීර්තිය වර්ධනය වේවා. භවභෝග ආහාරපාන සුලභ වේවා. රජබිය සොර සතුරුබිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

වහන්සේ විසින් දේශනා කර වදාළ මෙලව සහ පරලොව දිනුව යහපත සලසන අප්‍රමාණ ගුණ ඇතා වූ මෙම මහපිරිත් දේශනාවේ බලයෙන් ඔබ සැමට සියලු

ජය සිද්ධි මහිද්දි මහාගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස

සිතේ බිය සහ සැකය දුරු කර පෞරුෂය සහ තේජස වර්ධනය කරන නපුරු බලපෑම් වලින් ආරක්ෂාව සලසන සුවිශේෂී ආරක්ෂක පිරිතක් වන මෝර පිරිත මගින් අද දිනේ අප බලාපොරොත්තු වන සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමු.